0: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Station sponsor.
2: Melbourne සෞර්ධ රසික දනවිත සෙනෙහසෙන් පිදෙන ස්වර්ණ FM.

Suba sandhyavak. Adu agustu maase 24 wenida. Supurudu sinihasin e wagema supurudu lengatu kamin non api adattawa. Obowa soyagena FM tarangamala 88.6 en e wagema antarjale www.pvfm.org.au web adawe. Swarna FM aragena. Upan bime unuhuma e vidihatama tilina karanata adath api siyalloma sudanamin inne. එවිතරක් නොවෙයි ඔබේ හදවතේ රාව ප්‍රතිරාවණන් වූ ගී කිහිපයකුත් වැඩසටහන වර්ණමත් කරන්නට අපි අදත් තෝරගෙන තිබෙනවා. මැදිරියට අමුත්තන් රසක් එන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. එවිතරක් නොවෙයි ලංකාවේ උණුසුම් තොරතුරු ඒ අයුරෙන්ම ඔබට ඉදිරිපත් කරන්නටත් අපි සූදානම්. ඉතාමත්ම ශෝචනීය පුවත් කිහිපයකුත් අද අපි ඔබත් සමඟ බෙදාගන්නවා. 94.42.111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය වෙනදා වගේම අපි අදත් ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා සහ චෝදනා මේ සියල්ලටම. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඉඳලා මහද්වීප 6කටම රටවල් 70කට ආදරෙන් අරගෙන ආදරණීය මහඬ ස්වර්ණ FM. ඉතින් අවසරයි පුරා දෙහෝරාවක් සතුටින් ඒ වගේම සෙනෙහසින් රැඳෙන්නට අප සමගින් FM 88.6 ස්වර්ණ FM.

0: මෙල්බර්න් නගරයෙන් නිර්මාණය වෙච්ච හරිම ලස්සන ගීතයක්. ගීතේ පද රචනය සිසිර දිසානායකයන්ගෙන්. ගීතේ සංගීතවත් කරේ ආචාර්ය රෝහණ වීරසිංහ. ගීතේ ගායනා කළේ සරිණී දිසානායක සමගින් ආචාර්ය විශාරද නන්දා මාලනී. අයිබෝන් කණි.
1: අයිබෝන් සුබ සන්දක් හිතවතුනි.
0: කලාවට ආදරය කරන ඔබටත් මටත් ඒ වගේම සුවහසක් ශ්‍රී ලාංකීය බොහෝ පිරිසකට ඉතාමත්ම කනගාටුදායක සතියක් බවට පත්වලා තිබුණ පසුගිය සතිය. ආචාර්ය විශාරද නන්දා මාලනිය දෑයන් සමුගත්තා. ඒ වගේම ප්‍රවීණ ගේපද අපේ ආදරණීය හාමුදුරුවෝ රමුකණ සිද්ධාර්ථ හාමුදුරුවෝ උන්වහන්සේත් අපවත් වුණ ප්‍රවෘතිය අපිට පසුගිය දා අහන්නට ලැබුණා. නන්දා මාලනී කියලා කියන්නේ යුග ගණනාවක් පුරාවටම අපේ රටේ ගී පවස නිමාලපු ආදරණීය ගායිකාවක්. ඇගේ හඬ ඒ හඬට සමාන කරන්නට පුළුවන් හඬක් මා හිතන්නේ ලංකාවේදී බිහිවෙයි කියලා. ඒ වගේම ඇගේ අඩුව මා හිතන්නේ තවත් බොහෝ කාලයක් යනකම් අපට පුරවන්නට පුළුවන්කමක් ලැබේ කියලා. කනි ඔබත් විශේෂයෙන්ම වාමාංශීය දේශපාලනය කරන අයත් නන්දා මාලනී ගැන බොහෝ මිහිලින් කතා කරනවා.
1: ඔව් මෙහෙමයි. දැන් අපිට නන්දා මාලනී ගැන කතා කරද්දී ඇයිගේ ශ්‍රී ලංකාවේ කලාව වෙනුවෙන් ඇය කරපු දැවැන්ත දායකත්වය තනු නිර්මාණ ශිල්පිනියක් හැටියට ගායිකාවක් හැටියට සහ සමාජයේ යම් කිසි දෙයකින් අසාධාරණයන්ට එහෙම නැත්තම් ඒ කාලයන්හි සමාජය තුළ පැනනගින ප්‍රවණතාවයන් එක්ක ඇයිගේ ගැළපීම ගැන අපේ රටේ ජනතාව අතර යම් කිසිදකින් ඇයි කෙරෙහි ගායිකාවකට එහා පැත්ත ගිය කලාකාරණකට එහා පැත්ත ගිය ඊට වඩා එහා පැත්ත ගිය ගරුත්වයක් දිනාගෙන තිබුණා. ඒ නිසා තමයි යගේ අවමුගලට වුණත් සියලුම දේශපාලන පක්ෂවල දැන් ඔබ කිව්ව විදිහට ඒ වාමාංශික නමුරුවක් ගැන කිව්වත් ඒ සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ගේ නායිකාවන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වුණා. ඉතින් එතෙන්දී අපි අර ඇයව එක්තරා තැනකට කොටු කරනවට වැඩිය මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ඇගේ ඉතාමත්ම සුවිශේෂ වූ දායකත්වයක් තියෙන ඇගේ ප්‍රේම ගී සරණිය, ඇගේ දේශානු රාගී ගී සරණිය. ඒවා මං හිතන්නේ අපි කුඩා කල සිටම රසවිඳපු සමහර ගීත තියෙනවා. ඒවා එක්තරා යුගයක මේ කුඩා දරුවන්ගේ නිතරම කියවෙච්ච මේ සිංහල අපගේ රටයි වගේ ගීත ඉතාමත්ම ජනප්‍රිය වෙලා තිබුණා. ඒවගේ තමයි මං හිතන්නේ අපිට අපේ ළමාගේ සාහිත්‍යයේ ළමයින් ගැන කියන හොඳම ගීතයක් ගායනා කරේ මල් කියන්නේ කාට කාට දරුවන්ටයි පාට පාට. ඉතින් සමහර ගීත තියෙනවා මං පෞද්ගලිකව මගේ කැමතිම ගීතේ කඩමණ්ඩියේ කියන ගීතය. කඩමණ්ඩි ගීතය අහන හැම වෙලාවකම මට චිත්‍රයක් වෙන චිත්‍රරූපයක්. ඒක ඒ චිත්‍රරූපයක් එක යම් කිසි දෙකින් අපේ හිතේ දැන් වෙලා තියෙන පැතුම් සාමාන්‍යයෙන් දැන් අපි මේ විෂුවල්ස් කියලා කරනනේ ෆිල්ම් මේ ගීතයක් එක්ක විෂුවල් එකක් එලියට එනවනේ. දැන් නන්දමාලනී ගීතේ දැන් ඔය මම අත්දකින ගීතේ එහෙම දැක්කව කඩමණ්ඩියේ මේ කියන ගීතයේදී ඒක මට විෂුවල් එක මගේ ඔළුවේ හැදිලා ඉවරයි. ආයි වෙනම කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ තරම් යගේ හඬ සංගීත රටාවල් මගේ පෞද්ගලිකත් මේ රුචිකත්වය මම කිව්වේ නම් ඊට වඩා එක එක නරක එක දේවල් රුචිකත්වය තියෙන. ඉතින් මම හිතන්නේ ඔබ කිව්ව වගේම වසර ගණනාවක් ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨයට දැවැන්ත මෙහෙවරක් කරපු ඉතාමත්ම ඉහලින් වැජබුණු තමන්ගේ ආත්ම ගෞරවය තමන්ගේ තමන් කොහෙද පය ගහලා ඉන්නේ කියන තැන ගැන හැඟීමක් තිබුණ ඒ ගායිකාව අපිට අහිමුණා. ඉතින් මෙහෙමයි දැන් අපිට බොහෝ දේවල් භෞතිකව අහිමි වෙනවා. ඒක තමයි විදිය. නමුත් ඒ හඬට සම කළ හැකි ඒ හඬ ළඟටවත් යන්න පුළුවන් හඬක් අපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හඬ කියන එක එන්නේ ඇගේ හඬ ඒගේ හඬ පෞරුෂයත් එක්කම ඇගේ භාවිතාව ඇගේ ලෝකෙ ලංකා තුළගේ හෝ සමාජ තුළගේ හැසිරීමත් එක්ක දෙක සංකල්ප වෙලා තමයි ඇගේ ගීතවලට ලොකු වටිනාකමක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ දේශපාලනික බැලුවත් එහෙමයි. මං කිව්වාගේ ඇගේ ප්‍රේම ගීතාවලිය ඒ ගීතාවලිය නම් ඔබ දැන් අහලා බලන්න එක පද අරගෙන ඇගේ ගායන ස්වරයන් ගායන විලාශයන් සහ පදමාලවන් අතර එක එක බලලා නිදහසේ රස විඳින්න මෙච්චර කලුත් අහලා නැත් ඔබ අහලා ඇති අනිවාර්යෙන්ම කිනා බැලන්න. මම හිතන ලංකාවේ ප්‍රේම ගීතාවලියේ ඇතරම් ඉහිලින් එහෙම ගීත ටිකක් ගායනා කරපු ගායිකාවක් අපිට පේන තෙක් මානෙකවත් නැහැ කියලා. ඉතාමත් උසස් ගායකයෙක්. ඉතින් අපි ගුවන් විදුලි අපි නිතරම යගේ ගීත වාදනය කරා. අපි දිගටමත් එහෙම කරනවා. නමුත් අපිට එකම දේ තමයි යගේ හඬ පවතිවි යගේ රුව රූපහිනි තිරෝල එහෙම නැත්නම් වීඩියෝ පටවල අපිට දකින්න ලැබෙන නමුත් භෞතිකව අප අතර සමාජයේ නැහැ. ඒ දැන් අපින් සමවරන් ගිහිල්ලා ඉතින් නන්දමල්ලි සුබ ගමන් කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න ඉන්නේ. ස්වාමී ඔබේ ඩියුටිය කරා ඔබේ රස්සාව ඔබේ ඔබේ වතුකම ඔබ කරා. ඉතින් ඇදුන පණිවිඩය අපි ඉස්සරහට array යන්න අපි හැම කෙනෙක්ම හිතර ගන්නත් ඕනේ පණිවිඩය දුන්න ගීතුලින්.
0: ස්වර්ණ FM හන ශ්‍රාවකයන් වෙනුවෙන් අපි ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කවි කණි මම අර මුලින් මතක් කළා වගේම ගිය සතියේ තවත් ශෝකජනක ප්‍රවෘත්තියක් අපිට අහන්නට ලැබුණා. ඒ තමයි සිංහල සංගීතයට අනුපමේ සේවයක් කරපු පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ අපේ නායක හාමුදුරුව අපවත් වෙච්ච ප්‍රවෘත්තිය. ඒකත් අපේ කලා ශාස්ත්‍රයේට දැවැන්ත පාඩුවක් දැවැන්ත හිඩිතක් ඉදිරි කරලා තමයි උන්වහන්සේ අපෙන් සමුගත්තේ.
1: ඔව් රඹුකන හාමුදුරුව ගැනත් කතා කරනවා නම් ඉතින් එයත් එක්තරා විදිහකින් බැලුවාම යම් කිසි දෙකින් ජනතාවාදී ගීත රචනා කරපු සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න හැම වෙලෙම උත්සාහ කරපු ගරුතර ස්වාමීන් වහන්සේ නමක් ඉතාමත්ම අංගනාගේ පද රචකෙක්. ඉතින් උන්වහන්සේත් ඒ සතියේම ඒ විදිහටම දැන් සමු ගැනීම අපේ රට රහිමවීම මං හිතන්නේ අපිට වෙච්ච විශාල පාඩුව රටට වෙච්ච විශාල පාඩුව විශේෂම ගායකයන්ට සංගීත ශාස්ත්‍රයට වෙච්ච විශාල පාඩුවක්. උන්වහන්සේ අතින් අපූරු ගීත රාශියක් ලියවිලා තියෙනවා. විශේෂම උන්වහන්සේගේ සමහර ගීත මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව අහලා තියෙන ගීත රාශිය තුළ පන්සලේ පල්ලිය කියන ගීතේ කපුගේ මහත්මයා තමයි ඒකේ සංගීතය සපුවේ. ඒ පද රචනයේ ඒක අර ඒකේ තියෙන පණිවිඩේ පවර ගත්තාම ඒකත් අපිත් අයිසරෙක් අර වැඩ කරන පන්තිය ගැන කියන කතාවක්. ඒකේ තනුවට අර ජාත්‍යන්තර ගීතයක් වන සාගතින් පෙළෙනුන් දැන් ඉතින් නැගිටියෝ කියන ඒ තනුව ඒ හඬ ඒ තනුවේ භාවිතාව තමයි සංගීතය සඳහා කපු යොදාගෙන තියෙන. ඉතින් ඒ හාමුදුරුවන් වහන්සේ නැවත වතාවක් අපිට මේ සතියේ මේ අහිමිවීමත් ඉතාම කනගාටුදායක කාරණාවක්. මොකද ඒ පන්තියක් වෙනුවෙන් එහෙම නැත්නම් යම්කිසි විදියකින් රටේ ප්‍රශ්න වෙනුවෙන් ලියපු ආදර්ශමත් ගීත ලියපු ඒ ස්වාමීන් වහන්සේ රට රහිම වුණා. ඉතින් මම හිතන්නේ මේ සතියේ වෙච්ච ලොකුම අපිට රටට අහිමි වෙච්ච ලොකුම සම්පත් දෙකක් ගැන අපිට කතා කරන්න වෙච්ච එකත් ඇත්තම කනගාටුදායක කාරණයක් කියලා තමයි මම හිතන්නේ පැතුම්.

0: All day, every day at pvfm.org.au.
1: සුභ සන්දේවක් කියලා අද මහත් විභාගයක් පුරා විසිරීලා ඉන්න ස්වර්ණ FM සහෘදයන්ව බියොන් පින්ක් සෙග්මන්ට් එකට සුපුරුදු ආදරයෙන් සුපුරුදු ලෙන්ගතුකමින් පිළිගන්නවා මම රසි. අද කතා කරන්න යන මාතෘකාව කාලෝචිත මාතෘකාවක්. අද අපි කාන්තාවන්ගේ දේශපාලන සාක්ෂරතාවය සහ එය සමාජ ප්‍රගමනයට වැදගත් වන්නේ ඇයි කියලා කතා කරමු. ගොඩක් ලාංකික කාන්තාවන් දේශපාලනය ගැන උනන්දුවක් නැහැ. දේශපාලනය ගැන කතා කරන්න, දේශපාලනය ගැන හොයන්න උනන්දුවක් නැහැ. එයාලා හිතන්නේ දේශපාලනය කියන්නේ පිරිමින්ට අයිති දෙයක් විදිහට, පිරිමින්ට අයිති මාතෘකාවක් විදිහට, පිරිමින්ට අයිති රැකියාවක් විදිහට. කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබුණේ ලෙහෙසියෙන් පාසුවෙන් නෙවෙයි. ඒ පිටිපස්සේ තියෙනවා විශාල අරගලයක්. ලොකු කැපකිරීම් ගොඩක් තිබුණා. ලංකාවේ කාන්තාවන්ට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 වසරේ. එය මුළු ආසියාවෙන්ම කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබුණු මුල්ම අවස්ථාවන්ගෙන් එකක්. එවැනි වටිනා අයිතිවාසිකමක් දේශපාලන පිරිමින්ගේ වැඩක් කියලා බැහැර කිරීම තුළින් තමන්ගේ බලය, තමන්ගේ අයිතිය අත්හැර දැමීමක් වෙනවා. මේ පටු මතවාද සමාජයෙන් ඉවත් කිරීමට වැදගත් වන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ලංකාවේ බහුතර හඬ කාන්තාවන් වීම. ලංකාවේ ජනගහනයෙන් 52%කට වඩා සිටින්නේ කාන්තාවන්. ඒ නිසා කාන්තාවන් දේශපාලනයෙන් ඈත් වී සිටීම යනු රටේ බහුතරයකගේ අවශ්‍යතා පාලකීන්ට නොඇසී යාමක්. ඒ නිසා කාන්තා හඬ හරි විදිහට ඇසීමට සැලසීම අපේ යුතුකමක්. දෙවනි කාරණාව තමයි ජීවන බර සහ ආර්ථිකය. බඩු මිල, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ දරුවන්ගේ අනාගතයට බලපාන, එදිනෙදා ජීවිතයට බලපාන සෑම තීරණයක්ම තීරණය වන්නේ දේශපාලනයේ. ඒ නිසා දේශපාලනයේ කාන්තාවන්ට ඍජුවම අදාළ වෙනවා. මොකද දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, අනාගතය වැනි දේවල් ඍජුවම මැනේජ් කරන්නේ බලාගන්නේ අම්මලවීම. තුන්වෙනි කාරණාව තමයි ගුණාත්මක නායකත්වය. කාන්තාවන් තුළ තියෙනවා මනා කළමනාකරණය කිරීමේ හැකියාවක්. අපිට පුළුවන් ගොඩක් වැඩ එක මොහොතක නිවැරදිව කළමනාකරණය කරන්න. ඉතින් ඒ වගේම තමයි අපි ගොඩක් සංවේදී. ඒ වගේම අපිට තියෙනවා ප්‍රායෝගික ඥානය. ඒ කියන්නේ ඔය හැම දෙයකම ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයේද, ජීවන වියදමද, ආර්ථිකයේද, ඒව ගැන ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන්නේ ගෙදර කාන්තාවට නැත්තම් අම්මට. ඒ නිසා ඒ ප්‍රායෝගික ඥානය, එහෙම නැත්තම් ප්‍රැක්ටිකල් නොලෙජ් එක රටේ ප්‍රතිපත්ති සකස් කිරීමට දායක කරගත යුතුමයි. හතරවන කාරණාව තමයි දරුවන්ට ආදර්ශමත් අනාගතයක් සකසා දීම. මවක් හෝ වැඩිහිටි කාන්තාවක් දේශපාලනිකව දැනුවත් වෙනකොට ඇය දිහා බලාගෙන හැදෙන දියණියන් සහ පුතුන් වඩාත් වගකී යුතු බුද්ධිමත් පුරවැසියන් බවට පත්වෙනවා. ඒක හරිම වැදගත්. ඒ නිසා කාන්තාවන්ට දේශපාලන සාක්ෂරතාවය, ඒ කියන්නේ දේශපාලනය, රජයේ ක්‍රියාකාරීත්වය සහ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් භාවය කියන දේවල් අත්‍යවශ්‍යයි. එය අපේ පෞද්ගලික දියුණුවට වාගේම සමස්ත සමාජයේම යහපතට ඍජුවම බලපානවා. ඒ මගින් අපිට නිවැරදි තීරණ ගැනීමට පුළුවන් වෙනවා. මැතිවරණවලදී විවිධ පොරොන්දු වලට රැවටෙන්නේ නැතුව රටට සහ තමන්ට වඩාත්ම ගැළපෙන නායකයන් සහ ප්‍රතිපත්ති බුද්ධිමත්ව තෝරා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම තමයි අපි නිවැරදි තොරතුරු දැනගන්නකොට ඒ මගින් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, සමාන වැටුප්, දේපල අයිතිය සහ සේවා ස්ථානවල සිදුවන අසාධාරණකම් වලට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අපිට දැනුවත් භාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි කාන්තාවන්ට තීන්දු තීරණ ගන්නා තැන්වලට පැමිණීමට හැකි වෙනවා. දේශපාලනී දැනුම ලබා ගැනීම තුළින් කාන්තාවන්ට දේශපාලන පක්ෂවල පළාත් පාලන ආයතනවල හෝ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් බවට පත්වීමට හැකියාව ඇති වෙනවා. ඒ මගින් අපිට විශ්වාසයක් ගොඩනගාගෙන ඒ තීන්දුව తీරන ගන්න ආයතනවල වගකීම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තාවට දේශපාලන සාක්ෂරතාවය තුළින් ආර්ථික සහ සමාජීය නිදහසක් ලැබෙනවා. තමන්ට බලපාන අයවැය ලේඛන සුබසාධන ක්‍රමවේද රැකියා ප්‍රතිපත්ති වගේ දේවල් ගැන අවබෝධයක් ලැබීම තුළින් තමන්ගේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කර ගැනීමට හැකි වෙනවා. ප්‍රධානම සහ වැදගත්ම කරුණ තමයි මේ තුළින් අපිට අපේ අනාගත පරපුර නිවැරදිව හැඩගස්වා ගැනීමට හැකි වෙනවා. මවක් විදිහට දේශපාලන සාක්ෂරතාවයෙන් යුක්ත වීම තුළින් තම දරුවන්ටත් රටේ නීතිය, අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ නිවැරදිව ආදර්ශමත් විදිහට දැනුමක් කුඩා කල සිටම දෙන්නට පුළුවන් වෙනවා. ඉතින් ඡන්දය කියන්නේ හුදෙක් කඩදාසියක සලකුණක් යෙදීම පමණක්ම නෙවෙයි. ඡන්දය කියන්නේ තමන්ගේ සහ රටේ අනාගතේ තීරණය කරන ප්‍රබලතම මෙවලමක්. එය නිවැරදිව සහ බුද්ධිමත්ව පාවිච්චි කිරීම සෑම කාන්තාවකගේම වගකීමක්, යුතුයකමක්. අදත් මම ඔයාලට හිතන්නට යමක් එකතු කරා කියලා හිතනවා. තවත් දවසක, තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ගිහින් එන්නම්.
2: ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව හරියටම රෑ 8:27යි.

0: ගීති ගානකලේ විශාරද මනෝරි විජේරත්න සමගින් තාරක මල්ලවාරච්චි.
1: Streaming live all day every day at pvfm.org.au.
0: වෙලාවර 8යි විනාඩි 31යි. ලංකාවේ තොරතුරු රසක් කතා කරන්නට තියෙනවා. කනි කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර කරන්න කියන එක තමයි අද තියෙන ප්‍රශ්නය. නිලන්ති කොට්ටිහච්චි අපේ ආදරණීය මන්ත්‍රීතුමිය පසුගිය දා ප්‍රකාශයක් කරලා තිබුණා පළාත් සභා මැතිවරණය තියන්නේ නැහැ කියලා. ඒකත් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම නලින් හේවගේ ගරු ඇමතුමා පෙරේදා කරපු ප්‍රකාශයක් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වෙලා තිනවා. ඒ තමයි ත්‍රිරෝද රථ රියදුරන්ගේ වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ දානවා කියලා. ඒ අතරතුරේදී ජනාධිපතිතුමා ගමින් ගමට යන්නටත් නියමිතයි සැප්තැම්බර් මාසේ 5 වෙනි දින ඉඳලා. අපි මේ සියලුම තොරතුරු කතා කරන්නට ඕනේ මීට සුවල්ප මොහොතකට පෙර. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ගරු සභාපති රජු අමරසූරිය මහත්මයාට ඉල්ලාස් වෙන්නට කියලා කීප දෙනෙක් උද්ඝෝෂණය කරපු ප්‍රවෘත්තිකුත් වාර්තා වෙලා තිබුණා. මුලින් පටන් ගනිමු අපේ ගරු ජනාධිපතිතුමාගේ ගමින් ගමට යන ගමන සම්බන්ධයෙන්. ඇයි ජනාධිපතිවරයා මේ මොහොතේදී ගමින් ගමට යන්නට මේ තීරණය කරලා තියෙන්නේ? චීනයට ගිහිල්ලා රාජ්‍යනායකව හම්බෙන, ඉන්දියාවට ගිහිල්ලා රාජ්‍යනායකව හම්බෙන, ලෝකේ දැවැන්ත රටවල්ලට ගිහිල්ලා රාජ්‍යනායකව හම්බෙන අපේ ජනාධිපතිතුමා ඒ රාජ්‍යනායකයන්ගෙන් එහාවට ගිහිල්ලා දැන් ගමට යන්නට ආයමත් තීරණය කරලා තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ නම් ගම තාමත් මාලිමාවට ජනප්‍රියතාවයේ කිසිම අඩුවක් සිද්ධ වෙලා නැහැ කියලා. එත් ඇයි ජනාධිපතිතුමා මේ ගමින් ගමට යන්නේ? සමහර වෙලාවට නාමල් රාජපක්ෂව කොපි කරන්නද? මොකද පේනවා නාමල්ටත් රැල්ලක් හැදීගෙනනවා කියලා බොහෝ මතයක් තියෙනවා. එහෙම නැත්නම් ජනතා අප්‍රසාදයක් ඇවිල්ලාද ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට මේ සියල්ලම අපි අද කතා කරන්න ඕනේ. ජනාධිපතිවරයා කියලා කියන්නේ රටේ නායකයා. ඔහුට පුළුවන් ජාතිය අමතන්න කිසිම ප්‍රශ්නයක් නැහැ, කාගෙන්වත් කිසිම තහනමක් නැහැ. ඔහු සතුව තිබෙනවා සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන සහ අනෙකුත් පෞද්ගලික මාධ්‍ය ආයතනත් ඔහු කියන දේ අහන්නට ඕනේ. ඒ නිසා ජනාධිපතිවරයෙකුට රටේ මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න ඕන නම් ඔහුට හැකියාවක් තිබෙනවා ජාතිය අමතන්න. නමුත් ඒ ලෙහෙසි ක්‍රමය පැත්තකින් තියලා ඇයි අපේ රටේ ජනාධිපතිතුමා ආයමත් අතාවක් මේ රටේ මිනිස්සුන් අමතන්නට ගමින් ගමට යන්නට උත්සාහ කරන්නේ මේ මොහොතේ? ඡන්දයක් පේන තෙක් මානකවත් නැහැ. සහ අනිත් එක තමයි එතුමා මේ යන ගමන්වලට මේක දේශපාලන වශයෙන් නම් මේක මාලිමාය වැඩක් නම් එතුමාට ඒවට ගෙවනවාද? එහෙම නැත්නම් එතුමාගේ වියදම් කවුද කවර් කරන්නේ? එතුමාගේ ආරක්ෂකයන්ගේ වියහියදම් කවුද මේ ඒව පක්ෂෙන් ගෙවනවාද? මේ පිළිබඳව තමයි අපි කතා කරන්න ඕනේ.
2: හොඳයි, පළමුවෙන්ම අර මේ නිලන්ති කොට්ටච්චි නීතිඥතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරය කරපු ප්‍රකාශයක වීඩියෝ එකක් වයරල් වෙලා තිබුණා. එහිදී ප්‍රකාශ කරලා තිබුණේ මේ පළාත් මහමැතිවරණ පවත්වන්නේ නැහැ කියලා. ඊට අමතරව මේ අධිකරණ ඇමති ගරු හර්ෂණ නානක්කාර ඇමතිවරයා කරපු ප්‍රකාශයකුත් එක්තරා නාලිකාවකදී හෝ කියලා තිබුණා මේ 22 වෙනි සංශෝධනයට අදාළව ජනමත විචාරණයක් පවත්වන්නේ නැහැ කියලා. එතකොට මේ මේ මෙහෙම ප්‍රකාශන කිරීමේදී මං හිතන්නේ ඒ වට ඒවහර ජනතාවට යන පණිවිඩය ගැන අපිට ටිකක් ගැඹුරින් සංවාද කරන්න සාකච්ඡා කරන්න වෙනවා. පැතුම් හේතුව තමයි දැන් ඔයිට ඉස්සෙල්ලා ඔබට මතක නම් ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් එකක් දැම්මා. ඒකෙදී ජනතා විතුන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්මයා ප්‍රකාශයක් කරා මේ මාස 3කදී ඇමතිවරයා කුමාර ජයකොඩි ඇමතිවරයා මේක නිදොස් වෙනවා කියලා. මම හිතන්නේ මේ ප්‍රකාශය හරහාම යම් කිසි දෙකින් අර කොමිෂන් එක සඳහා තිබුණ ඒක ඒ කොමිසම ගැන තිබුණ විශ්වාසය පළුදුවීමක් සිද්ධ වෙනවා එහෙම ප්‍රකාශ කරාට පස්සේ. දැන් එතකොට අපි දන්න විදිහට නිලන්ති කොට්ටච්චි කියන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරිය නෙමෙයි, ඇයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණයි. එතකොට ඇය කොහොමද තීරණය කරන්නේ පළාත් සභා මැතිවරණ තියන්නේ නැහැ කියලා? මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හෝ ලංකාවේ නීතිය අනුව හෝ පළාත් සභා මැතිවරණ තියන්න ඕන නම් ඒක කලට නිසි කලට වේලාවට තියෙන එක, ඒක රජයේ වගකීමක් හැටියට තමයි අපි විශ්වාස කරන්නේ. සහ විශේෂයෙන්ම මේ විසිදුවනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් පවත්වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකාරණ නියෝගයක් කරොත් එහෙම කරන්නේ නැහැ කියන එක ගැන අධිකරණ ඇමතිවරයාට පෙර ප්‍රකාශ කරන්න තියෙන අයිතිය මොකක්ද කියන එක ගැන දැන් සංවාදයක් ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ ඒවා යම් කිසි දෙකින් ඔහුන් පිළිබඳ තියෙන තක්සේරුව සමාජයට කියන පණිවිඩ හැටියට තමයි මම දකින්නේ. මොකද පැතුම් අපි ගිය සතියේ කතා කරා සමීක්ෂණයක් ගැන. ඒ සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ 50%ක කැමැත්තක් රජයට තියෙනවා, 50%ක කැමැත්තක් නැහැ කියන මේ සමීක්ෂණ වාර්තාවක් ආවා. මම හිතන්නේ ඒක ටිකක් ගැඹුරින් ආණ්ඩුව සලකලා බලලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ සමීක්ෂණ වාර්තාව අනුව නිසා වෙන්න ඇති සමහරලාට මේ Tamanta අවාසිදායක හිතන මැතිවරණ වලට ආණ්ඩුව පෙළඹෙන්නේ නැත්තේ කියන එක ගැන අපිට සැක හිතන්න පුළුවන්. නිලන්තිලා ඒ වගේ ප්‍රකාශයන් කරන්නේ ඇයි? මැතිවරණයක් තියන්න දැන් ආණ්ඩුව දැන් අපිට මතක හැටියට පුලින්නම් කිව්වේ 75%ක වගේ ජනප්‍රියත්වයක් රජය සතුව තියෙනවා කියලා. ඉතින් එහෙම රජයේ සතුව එහෙම ජනප්‍රියත්වයක් තියෙනවා නම් මැතිවරණ වලට බය වෙන්න දෙයක් නැහැ. මේ සාමාන්‍යයෙන් ආණ්ඩුව ජනප්‍රිය කාලේ සමහරවිට මැතිවරණ තියෙන තමයි වාසි ලබා ගන්න. ඉතින් ඊට පස්සේ විසිදුවනගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒක රටට යහපත් දෙයක් නම් ඒකට ජනමත වචන තියෙන දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ. බය නැතුව කියන්න පුළුවන් මෙන්න මේක තමයි ජනතාවේ කැමැත්ත. ජනතාවේ කැමැත්ත නිසා අපි මේක ජනමත විචාරණයකට ලක් කරනවා කියන කාරණාව ඒක මේ කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි විශ්වාස කරනවා මම හිතා අපි මේ ගොඩක් කතාත් කරලා තියෙනවා. මේ ගොඩක් කලාට මම උදාහරණයක් මම කිව්වා මායිත් කියනවා නම් අර 87-89 අරගලයේ බැලුවත් 2015 යහපාලනේ බැලුවත් මේ හැම දෙයකටම මේ චේන්ජ් ආණ්ඩුවකට විරුද්ධ ජනතාව යම් කිසි දෙකින් පෙනී හිටින්නේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙන වෙලාවේදී. ඒකට ඒ වෙලාවට අපි හිතනවා මේ හැමෝම විතර බඩගින්නට තමයි සටන් කරන්න කියලා නෑ. බඩගින්නට සටන් කරනවා තමයි මිනිස්සු ලෝකේ. නමුත් බඩගින්නට වැඩිය තමන්ගේ නිදහසයි වෙනකොට ලංකාවගේ රටක බඩගින්න කියන එක කොහොම හරි ගොඩ දාගන්න එකක් තියෙනවනේ. නිදහසයි වෙනකොට ඒක අපිට මේ දේශපාලනික වශයෙන් ජනතාවට දැනෙන්න පටන් ගන්නවා. නැත්නම් අර යුද්ධය සම්බන්ධයෙන් ලොකු ජනප්‍රසාදය තිබු මහින්ද රාජපක්ෂ පරද්දලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්න බලපෑව හේතුව ඒ දවස්වල තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතාවේ සුදු වෙන සංස්කෘතිය ඔය තමයි මාකට් එකේ තිබුණේ. අපි කියන්නේ පොලිටිකල් මාකටිං කියන එකේදී පොලිටිකල් මාකටිං කියන එක ගැන මම මේ මාකට් එක කියලා කිව්වේ. ඉතින් ඒකෙදි තිබුණ මතවාදය ඒක. ඒකට එහෙම තමයි අච්චර ජනප්‍රිය නායකයව ගෙදර යවන ජනතාව පෙළගැහුණේ. ඉතින් අන්න ඒ தත්ත්වය මේ අපි විශ්වාස කරන අපි දේශපාලනිකව විග්‍රහ කරනකොට මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුර කුමාර සනායක ජනාධිපතිවරයා ගෙනහල්ලා කරගත්තේ ඔහුගේ දේශපාලන අනාගතය හැම පිටින්ම අඳුර කර ගැනීමක්. දැන් ඔහු එක්තරා හන්දියකට ඇහිලා තියෙනවා පැතුම් ඉතාමත්ම මේ තීරණාත්මක හන්දියකට. ඒ කියන්නේ ඔහුට මේක අකුලන්නත් බෑ, මේක ඉස්සරහට ගෙනියන්නත් බෑ. ඒ කියන්නේ ඔහුට පුළුවන් ඒකාධිපතියෙක් හැටියට ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. තමගේ පාර්ලිමේන්තුවේ තියෙන 159 ඔලුගෙඩි ටික පාවිච්චි කරලා ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ අධිකරණයේ ටික ඊට පස්සේ අධිකරණයේ තීන්දුවගෙන අපිට පෙර දේවල් කියන්නේ අධිකරණ ඇමතිවරයාට එහෙම කියන්න පුළුවන් වුණාට අපිට කියන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා අපිට අධිකරණ ස්වාධීනත්වයට අපි ගරු කරන නිසා අධිකරණ ඇමතිවරයා එක කොයි තරම් දුරට ඒකට ගරු කරනවද කියලා දන්නේ නැහැ. එහෙම ප්‍රකාශයක් කරේ වේලස්නින් තීරණය ගැන. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාව, ඒ කියන්නේ මෙන්න මේ හිරවිල්ල, මෙන්න මේ සම්දිස්ථානේ මම හිතන්නේ ආණ්ඩුවට මේ යම් කිසි දෙයකින් සිග්නල් එකක් ගිහිල්ලා තියෙනවා. සමස්තයක් හැටියටම මුළු සමස්ත නීතිඥ ප්‍රජාවම එතකොට විනිසුරුවරුන් වේවා, ජාත්‍යන්තර සංවිධාන, ජාතික සංවිධාන, ඊට අමතරව පක්ෂ විපක්ෂ. මම පක්ෂ කියලා කියන්නේ ජාතික ජනබ බලවේගය ඇතුළේ ඉන්න අතිවිශාල ප්‍රමාණයක් අය මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සමග නැහැ. ඔහු මගහැරලා යනවා. මං හිතන්නේ ජනතාවට හැම වෙලේම මේ පෙනීන්න මං දැක්ක එක්තරා නීතිඥවරියක් පවා කියලා තිබ්බා. මට මේ වෙලාවේ ඌවා ගැන කතා කරන්න මගෙන් අහන්න එපා, මේ ප්‍රශ්නේ මං ඇහිලා ඉන්නේ සරුංගල්ලර ඉන්නේ කියලා. ඉතින් එහෙම කීකේ මේ යාළුවෝ ටික මඟ අරිනවා. ඉතින් ඒ නිසා ඔහු දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා. මේ මං හැම වෙලේමත් කියන්නේ පැතුම් මේ ජනාධිපතිවරයා මේ ගත්ත තීරණය වැරදි තැනින්, ඒ කියන්නේ ඔහු වලිගෙන් අල්ලගත්තේ. ඒ කියන්නේ ඔහු මේකෙදී අප්‍රෝච් එක දාපු විදිය වැරදි. ඔහු හිතුවා මේ සාමාන්‍යයෙන් ඔහුට මේ හැම වෙලේම ඔහු වෙනින් පෙනී සිටින මාධ්‍ය YouTube සාරා මේක නිකන් එළියට දාලා ඊට පස්සේ ජනමතයක් ගොඩනගාගෙන මේක දැම්මට පස්සේ හැමෝම නිකන් අත උස්සගෙන ඉඳී කියලා. නමුත් ඒක නෙමේ අත්‍යවම කරන්න තිබුණේ. මේ අද සාකච්ඡා කරන සංවිධාන දේශපාලන පක්ෂ එක කතා කරලා ඉවරලා යම්කිසි නිශ්චිත තීරණයකට ආවනම් මේ හොඳ තීරණයක්. මම කියන්නේ මේ විනිසුරුවරන්ගේ විතර නෙමේ, සෑම ශ්‍රේෂ්ඨකෙම මේ අඩුපාඩුවක් තියෙනවා. අද්දකින් බහුලයි අඩුයි. ඒ නිසා හැම කෙනෙක්ගේම තමන් කැමති නම් වැඩ කරන අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. මොකද මේ රටවල් වල මේ අපි ජීවත් වෙන රටවල් වල අවුරුදු 67ක් විතර වෙනකම් මිනිස්සු වැඩ කරනවා. සහ මේ එකෙනෙක්ගේ සේවය අධ්‍යක්ෂකම අවශ්‍ය නම් ඒ අධ්‍යක්ෂකම අවශ්‍ය ඒව ලබා ගැනීම පිළිබඳ අපිට ඒක තාර්කිකව අපිට එරෙහිවීම කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ මේ මේ ප්‍රශ්නේදී විතරයි මේක මතුවෙන්නේ. මේකදී සමාජ මතයක් හදලා තියෙනවා මේ තනි පුද්ගලික ඉලක්ක කරගෙන මේ වගේ වැඩක් වෙනවා කියලා සමාජයට මතයක් ගියා, පණිවිඩයක් ගියා. කොහොමද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය? ඒ කියන්නේ ඔහු කියන්නේ මම ඕනෑම අවධානමක් කරගෙන මගේ තනතුර පවා අවධානමට අරගෙන මේක ක්‍රියාත්මක කරනවා කියලා. මම ඒක වැරද්දක් දකින්නේ නැහැ. මොකද එහෙම තමයි ජනාධිපතිවරු ඉන්න ඕනේ. මම කියන්නේ ඒකෙදි මම අනුකම්පා දිසානායක ජනාධිපතිවරයා එක හරි එකගයි. එහෙම තමයි වැඩ පටන් ගන්න. ඒ කියන්නේ අපි කියන්නේ පොසිටිව් තින්කින් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේක කරනවා, මේක බෙල්ල ගහලා ගියත් කරනවා කියලා තමයි දේශපාලනදී වැඩේ පටන් ගන්න. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එහෙම තමයි. මම මේක හරවන්නේ නැහැ කියලා තමයි පටන් ගන්න. එහෙම තමයි නැත්නම් මම මේක පොඩ්ඩක් මේ වැටක් උඩ නැගලා, ඒ කියන්නේ කතාවක් තියෙනවා අපි මේ වමේ දේශපාලනේ කමියුනිස්ට්වාදී වැටවල උඩ නගින්නේ නැහැ කියලා. කියන්නේ මත දෙක දෙපැත්තින් නැහැ, හරි තීරණයක තමයි ඉන්නේ කියලා. ඒ ඔහුගේ ඒ අප්‍රෝච් එක හරි, ඒ කියන්නේ කීප ප්‍රකාශය හරි. නමුත් ඊට පස්සේ එනවනේ සමාජ බලපෑම. සමාජයෙන් එන බලපෑමට ඇහුම්කන් දීම හරහා ඌව නිර්ණය කරන ඒ නිර්ණායකයා බවට පත් වෙන ඔහු ඒකාධිපතියෙක්ද ප්‍රජාතන්ත්‍රවාදීද කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය හරි, මම මේක හරවන්නේ නැහැ කියන ඒ අවධානමක් කරන් එක ඉස්සරහට ගෙනිනවා කියන ප්‍රකාශය හරි. එහෙම කරන්න ඕනේ ජනාධිපතිවරේ. ස්ථිරව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ජනතාවගෙන් සහ අනිත් පාර්ශ්වවලින් විරෝධයක් එනවා නම් ඒ ගැන හිතලා බලලා මේක අකුල ගන්න එක හරි, මේකට වෙනත් විදිහකින් සංශෝධනයක් ගේන එක හරි, ඒක ක්‍රියාත්මක කිරීම හරහා ඔහු ප්‍රජාතන්ත්‍රවාදී කරනවා. අන්න ඒකයි මම කියන්නේ. දැන් මෙතෙන්දී ඔහු යම් කිසි මේ තීරණයක් හැකුලුවොත් එහෙම ඒකස්සේදී දැන් මේ අනේ අපි කිව්ව හින්දා තමයි මේ ජනාධිපතිවරයා මේ අර කියන්නේ සනේ අර පොර ටෝක් දීලා මේක අකුලන්නේ නැහැ කියලා මේ ඔන්න අපි කිව්ව ඇකුලුව. මං කියන්නේ ඒක එහෙම දේශපාලනය කියව ගන්න එක ඒක වැරදි. එහෙම නෙමෙයි දේශපාලනය කියව ගන්න ඕනේ. ඔහු ඇහුම් කන් දෙන්නේ, ඔහු ජනතාවගේ හඬට කන් දුන්නා. ඒ ඔහු යම් මං කියන්නේ මේ මේ මේ මේ මේ විස්රාම වැටුප මේ විස්රාම මේ වයස දීර්ඝ කිරීම කියන කාරණාවේ ඔහුන් ඉදිරිපත් කළ තර්කවල තාර්කිකව හැමදේම පරාජය වුණාට යම් කිසි දෙකින් ඒක මේ අපි කියන්නේ ඉතා හොඳ තීරණයක් වෙනවා හැමෝගෙම පොදුවේ අනිත් ශ්‍රේෂ්ඨලත් එක්ක මේ විස්රාම මේ වැටුව මේ මේ වයස වැඩි කරන එක ගැන ඒක ඉතා හොඳ තීරණයක්. ඒක ලංකාවේ කරන්න ඕන දෙයක්, ඉක්මනින් කරන්න ඕන දෙයක්. ඒක අර අපි කියන්නේ අර ගත්ත විදිහේ ප්‍රශ්නයක් සහ ඒකේ අත අවස්ථාවේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එකක් මූලී ඉඳන් ඔක සාකච්ඡා කරලා කල්පනා කරලා නේද එහෙම කරා නම් මේක බිහිම අකරතැබට යන්නේ. ඉතින් අර වාගේ අර ඊළඟ ප්‍රශ්නේ තමයි අර ගමින් ගමට යනවා කියන කතන්දරේ. ගමින් ගමට යෑම කියන කතන්දරේ
3: අපි ඉරිසලා මේ මේ කාරණා දෙකක් තියෙනවා. අපි ගමින් ගමට යන එකත් කතා කරන්න ඕනේ. මේ දැන් ඔබ අරගලයේ වෙලාවේදී මුල ඉඳලාම හිටපු සමාජිකයෙක් සහ මේ මං හිතන්නේ පුරෝගාමියෙක් විදිහට තමයි අපි කියවා ගන්නේ. විශේෂයෙන් මෙල්බන් අරගලයේ නම් ඔබ මුලම හිටපු කෙනෙක්නේ. ඔබ තමයි ඒක පටන් ගත්තේ කියලා මම හිතන්නේ. එතකොට දැන් ලංකාවේ අරගලයේ වෙලාවේදීත් ඔබ මෙහෙ ඉඳලා උපදෙස් ලබා දුන්නා සහ එක එක දේවල් ඔබ මේ මං දැක්කා මාත් එක්ක ඉතින් නිතරම ගනුදෙනු කරන හින්දා අපිට පේනවනේ ඔබ මොකද්ද කරන්න කියලා. මම මේ කාරණාවේදී ඔබෙන් එකක් අහන්න ඕනේ. තමයි ඔබ අර මුලින් කිව්වනේ මේ වයසට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඔහුට හැකියාවක් තිබෙනවා නම් ඒ වැඩේ කරන්න ඔහුට අවස්ථාව දෙන්න ඕනේ කියලා. මේක කනිෂ්ක චාමින්ද ජයලත්ගේ පුද්ගලික මතයද, එහෙම නැත්නම් මේක අරගල කරුවන් ඇතුළු කණ්ඩායමේ මතයද? මොකද අපි අරගලේදී දැක්කේ මේ වයසක එපා, මේ අයගෙන් අපිට වැඩක් නැහැ, මේ සමස්ත වයස එක්ක. එහෙම නැත්නම් මේ ඔබ මහින්ද රාජපක්ෂ වගේ එක පුද්ගලෙක් පමණ ඉලක්ක කරගත්තේ, රනිල් වික්‍රමසිංහ වගේ එක පුද්ගලෙක් පමණක් ඉලක්ක කරගෙන ඒ ප්‍රකාශය කළේ ඔබ නෙමෙයි මං කියන්නේ අරගල කරුවන්. එහෙම නැත්නම් දැන් කොහොමද මේ වයසට ගියාම පරණතභාවයේ වැඩි ඈත් අපිට ඕනේ වගේ මතයකට එන්නේ?
2: නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මම අරගලයේ සම්බන්ධ මම මේ මතවාදී හිටියා සහ මගේ Facebook account එකේ
3: මොන මතවාදයේද?
2: 2008
3: අරගල මතවාදී
2: 2008 දී මගේ Facebook account එකේ මම අරලා තියෙන්නේ අරගලය කියලා. මගේ නමින් නෙමෙයි තියෙන්නේ. ඉතින් මම මේ ජනාරගලය කියන එක දැඩි ලෙස විශ්වාස කරපු මිනිස්සෙක් සහ මම මැතිවරණ ක්‍රමය ගැන මගේ ඒ කියන්නේ මැතිවරණ ක්‍රමය ගැන මගේ තියෙන කිවිීම තමයි මැතිවරණ වලින් ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවා නම් අපිට මැතිවරණ ඡන්දයිති ලබා දෙන්නේ නැහැ කියන එක. ඒ නිසා එහෙම ක්‍රමවේදස කරන්න බැහැ. දැන් අපිට ඔප්පු වෙලා තියෙන මැතිවරණ වලින් ක්‍රමවේදස කරන්න කියලා මේ මොහොතේ ජාතික ජනබලගේ ආණ්ඩුව ක්‍රමවේදස නොකරමින් මැතිවරණ වලින් ක්‍රමයක් වෙනස් කරන්න බැහැ කියන එක ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා මම අරගලේ විශ්වාස කරන මොනසේ අර මෙල්බන් අරගල කියන කතාව විදිහින් අපි ඒක සංවිධාන කටයුතු වල හිටියා.
3: ඒකත් සංවිධාන කටයුතු වල හිටියට ඔබනේ කතිකයන්ව
2: ඒක පොදු පොදු වැඩක් නමුත් ඒ ඒ ඒ සමහර සංවිධාන වැඩවල මම හැමතැනම ඉතිවා කියලා මම ඒක හැංගිලා කියන්නේ දැන් නෑ මම ඒක සංවිධානගත වැඩවල හිටියා තමයි සමහර ඒ වගේ අපි ඒව හයිජැක් කරා කියන්නත් පුළුවන් ඒ කියන්නේ සමහර අය වෙන තරුණයන් ඉතා හොඳින් ඒක සංවිධානය කරද්දී අපි ඒකට දේශපාලන ඔලු ගෙඩියක් අරන් දුන්නා ඒ කියන්නේ දේශපාලන මතවාදයක් අරන් දුන්නා මම හිතර වික්ටෝරියන් සෝෂලිස්ට් පක්ෂය හැම අරගලයක මෙල්බර්න් උතුරු කතිකයන් රගෙන ආවා එතකොට ඒ නිසා අපි ඒකේ දේශපාලන අරගලයක් ගෙනා මට වැඩිම සන්තෝෂයක් තියෙන තමයි බෙන්හිලා ලියලා තියෙන රෙඩ් ෆ්ලැග් මැගසින් එකේ පළවෙනි මෙල්බර්න් අරගල භූමියේදී අරන් කතා කරද්දී ඔහු දෙමළ නියෝජිතයෙක් ඔහු එල්ටිඩී සංවිධානය වෙනින් පෙනී ඉඳලා දැන් වික්ටෝරියන් සෝෂලිස්ට් වාමාංශිකයන්ට දියුණු වෙලා තියෙන ජාතිවාදයෙන් බෙදුම්වාදයෙන් මිදිලා ඉතින් ඔහු කතා කරද්දී හැමෝම අපුඩි ගහලා සිංහකොඩි වනනකොට බෙන්හිලේක තැනක කිව්වා මේ මගේ ඇඟේ මයිල් කෙලින් වුණා කියලා මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කිව්වා දෙමළෙක් කතා කරද්දී සිංහ කොඩියක් ඉස්සේ කියලා මං හිතන්නේ එතන මට ලොකු තෘප්තියක් තියෙනවා ජාතිවාදී පරාජය කිරීම සම්බන්ධයෙන් ඒ අරගලයේ අපේ ඒක අරමුණක් කියලා තිබුණ ජාතිවාදී පරාජය කිරීම ඒක අපිට කරගන්න පුළුවන් වුණා ඒක අත්‍තරම දැන් මේ භූමිය තුලේ ලංකා භූමිය තුලේ ජාතිවාදී වරයි සහ ඕස්ට්‍රේලියාවේ පොල් ඔද නොන්සන් මම කියන්නේ නොන්සන් කියලානේ falling nonsense lagina apu jatiwadiya api palawini payadimu parajaya kara eka thamai wame desa palli karanna ona de thing ara ape ara prashne ta awuth ehema me oy wayasa pilimada prashne mama dannne naha ehema ekak kiyanne me eka ara mehema deyak thibuna ara kiyanne loke wayasaka minissu palakiyo trump baluwat israelaye inna mleecha janadhipathiwarya baluwat e minissu taruna jeevitha soldaduwange jeevitha daruwange jeevitha ithamath mleecha desa loken tahimi karana ahosi karana man dakka israelaye ආරක්ෂක ඇමතිදී කියන ප්‍රකාශය මට හොංගේ කඳුළු අදාළ නැහැ මට ඒ මරණ ප්‍රමාණය අදාළ නැහැ 30ක් 40ක් මරනට මගේ මිනිහ තමයි බේරගන්න ඕනේ ඔගේ කතාව. ඉතින් ඒ නිසා ඒක ගැන ලෝකේ කතාවක් තිබුණා මේ වයසක මිනිස්සු රට පාලනය කරන ලෝකේ පාලනය කර ගමන් තරුණයන්ගේ ජීවිත බිලිදෙනවා කියලා. ඒක මං හිතන්නේ ලෝකේ පුරාම ආපු එකක්. ඒ කියන්නේ ලංකාව විතරක් තිබුණ එකක් නෙමෙයි ලෝකේ පුරාම ආපු එකක්. එහෙම එකක් ආපුවාම ඉතින් අරගල භූමියේ ඉන්න සමහර අය කිව්වා අර මම හිතන්නේ ඉතමත් මම මේ අර ජාතික ජනබලවේගයේ මං කියන හැම එකකටම මයික් දෙනවනේ කතා කරන්නේ එහෙම දුන්නම තමයි මං හිතන්නේ කවුරු හරි කාන්තාවක් තරුණියක් දැරිවියක් එයාගේ නොදන්නකම දේශපාලන නොදන්නකම නුවගත්කම මෝඩකමත් එක තමයි ගෙදර කාටවත් යතුරු දීලා යන්නේ කියලා කියන්නේ එයාට අමතකුණා ඒ වේදිකාවේ ට්‍රිලියන් සිල් සහෝදර තිරිය කියලා
3: නෑ ඒ දැරිවිය නෙමෙයි ඒ ප්‍රකාශය කළේ කණී ඒ ප්‍රකාශය කළේ අපේ රටේ ඉන්න ප්‍රසිද්ධම කලා ශිල්පීන් දෙදෙනෙක් ගෙන් කෙනෙක් තමයි ඒ ප්‍රකාශය කළේ රූපහානි මාධ්‍යවල අපි දන්න ඉතාමත්ම හොඳින් අපිත් එක්ක ගනුදෙනු කරන මේ කලා ශිල්පියෙක් අර දැරිවිය කළේ වෙන ප්‍රකාශයක් එතුමියත් මං හිතන්නේ එහා සමගාමීව ප්‍රකාශයක් කළා කමක් නැහැ අපිට වෙලාව තියෙන හින්දා වෙලාව නැති නිසා අපි මේ අර අනුර කුමාර දිසානායක ගමින් ගමට යන කතාව ගැන කරමු මොකද දන්නවද දැන් මහා දෙවන්ත රටවල සංචාරය කරපු ජනාධිපතිතුමා එකපාරම ගමට බහින්නේ මොකද ආයේ මතතාවක්
2: ඔව් මම හිතන්නේ මෙහෙමයි මේ ඇත්තම ඔයා කිව්ව කතාවගේ ඔබගේ මේ ආරම්භය හොඳයි ඒ කියන්නේ ජනාධිපතිවරයා සතුව තියෙනවා දැන් මාධ්‍ය ඒ කියන්නේ ජනාධිපතිවරයා සතුව මන් දන්න රූපවාහිනී සංස්ථාන ජනාධිපතිවරයා සතුව තියෙනවද කියන එක මම විශ්වාස කරන්නේ ඒක කරන මේ මැඩ ටික දැක්කට පස්සේ ඒක ඔහුගේ කන්ට්‍රෝල් එකේ තියනවාද කියලා නමුත් ස්වාධීනයි එතකොට අර තුන්හුලස් නාලිකාව වගේ ඒවා ජනාධිපතිරට ගෝඩිනතු කඩ යනවා ඉතින් මාධ්‍ය තියෙනවා එතකොට YouTube ජාල කීපයක් ඔහු වෙනින් සහය දක්වනවා සහ උට දැන් අත්‍තර ඔබ කිව්වා වගේ උට අවශ්‍ය ලාක ජාතිය තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් ඔබට මතකද මේ ඒ කාලේ කතාවක් කිව්වා මේ මට මතක හිටියට ඔක කිව්වේ මට මතක නැහැ කවුද කිව්වේ අනුර බණ්ඩාරනායක හරි චන්ද්‍රිකා හරි වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂව හැඳින්වුවේ වීදි සරණකරුවෙක් කියලා මං ප්‍රකාශ කරපු කෙනා කවුද කියලා මට මතකයක් නැහැ සමහර වෙන්න ඕන. ඉතින් අන්න ඒකයි කතන්දරය. කියන්නේ දැන් ඔහුන් හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමට ඒක ෆයිට් එකට නෙමෙයි හරියන්නේ. එයා කැමති නේ ඒකයි කතන්දරය. කියන්නේ දැන් ඔහුන් හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමට ඒක ෆයිට් එකට නෙමෙයි හරියන්නේ. එයා

0: ආමන්ත්‍රණය කිරීම හරහා ඔහුට යම්කිසි ජවයකින් ජනතාව ආමන්ත්‍රණය කරපු නිසා ඒ හරහා ඔහුට ආකර්ෂණයක් තියෙනවා කියන එක ගැන මං හිතන්නේ ඔහුට මොකක් හරි තක්සේරුවක් ඇති මයික් එකක් ඉස්සරහට වෙලා කැමරා දාගෙන එහෙම නිකන් අර ලියාගත්ත කොළ කෑල්ලක කියනවට වැඩිය තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න තියෙනවා ඉතින් දැන් ඒක එහෙම ෆීලිං එකක් එන්න පුළුවන් දැන් මට මෙතන කොළයක් දුන්නොත් මේ වැඩේ මට කරන්නම් බෑ ඒ වැඩේ මම කියන්නේ එක අකුරක්වත් බලන්නේ නැතුව තමයි කතා කරන්නේ ඉතින් එහෙම සමහර අයට එහෙම හිතනු ඇති විශ්වාසයක් ඒක තමන්ගේ විශ්වාසය තියෙන ජනතාව ආමන්ත්‍රණය කිරීමෙන් කියලා ඒ නිසා මේ ගිලිහි යන ජනප්‍රියත්වය ඔය සමීක්ෂණ වාර්තා වලින් ගේන එක 22 වෙනි සංශෝධනය ගැසට් කරන්න ගිහිල්ලා ඔහුට ලබාගත්ත මේ කළු මාක් එක බ්ලැක් මාක් කියන්නේ ඔහු ගන්න එතෙන්දි ඉතින් ඒ ටික මොකක් හරි අනිත් පැත්තට හරව ගන්න සහ මේ වැඩ නවත්තලා ඉන්න මේ අපේ ආදරණීය ජනතාව විසින් සහෝදර සහෝදරයන් ටික ඒගොල්ලන් වටේට පොඩි ජවයක් දෙන්න ඕනේනේ ඒ ජවයක් දෙන්න නම් ඒගොල්ලන්ගේ වැඩවලට දාන්න ඕනේ සංවිධානය කරන්න තියෙනවනේ පෝස්ටර් ගහන්න තියෙනවනේ ස්ටේජ් ගහන්න තියෙනවනේ නේද පෙළපාලියෙන් රතු කුඩි අරන් කෑ ගහන්න තියෙනවනේ ඒ ඒ ඒ කට්ටියට ඉතින් ඒ ජන හමුවත් එක්කම ගොඩක් වැඩ තියෙනවා දැන් කොහේ හරි අපි හිතුවනේ මම දන්න ඉදිරි කළුතර දිස්ත්‍රික්කෙන් පටන් ගන්න ඒතකොට කළුතර අගලවත් එක්කලා බේරු වලට යනකොට ඒ කට්ටියට ඉතින් ඒ පිටිපස්සෙන් ගිහලා ඒ සෙනඟ පෙන්වන එක කැමරා කරන එක චියර් කරන එක මේ කවි සින්දු කියන එක ඔය ටික ඒතකොට සමාජ ජාල වල මේ නිසසසලින එක ඔය ටික කරගන්න ඕනේ කමක් තියෙනවා ඒතකොට ඒගොල්ලන්ට පොඩි නිකන් අර අපි කියන්නේ මේ පොඩි අර පොඩි පිකප් එකක් දැන් නිද්‍රෝපගත වෙලා ඉන්නේ ඔහුන්ට නිකන් පේන හතුරෙකුත් නැහැ ගහන්න ඒ කියන්නේ ඔහුන්ට නිකන් කනපැලෙන්න ගහන්න පුළුවන් හතුරෙකුත් මේ දවස්වල නැහැ නේ මොකද විපක්ෂය කතා කරොත් හතර වරන් වෙන්න නා ගන්නවා
1: මම දැක්කා ඒක කාටද දැන් හතුරෙක් නැත්තේ
0: ආණ්ඩුවට දැන් හතුරෙක් නැහැ
1: නේද දැන් ඔබ කියන්නේ මේ ගමේ ඉන්න ජනතා මුක්ති පෙරමුණේ සමාජිකයන්
0: ඔව් ඒගොල්ල මෙහෙමනේ පැවැත්මට හතුරෙක් අවශ්‍යයිනේ
1: ඉතින් ඒගොල්ලන්ගේ හතුරානේ ජනාධිපතිතුමා
0: නෑ මං කියන්නේ
1: මං කියන්නේ ගමේ ඉන්න ජනතා මුක්ති පෙරමුණේ සමාජිකයාගේ හතුරා වෙලා තියෙන මේ ජනාධිපතිතුමානේ මොකද ජනතා මුක්ති පෙරමුණ බලාපොරොත්තු දේවල් වලට වඩා සම්පූර්ණයෙන්ම ඉතින් ඉන්න නොතනම හතුරෙක්
0: ඔව් මං හිතන්නේ ඒගොල්ලත් එක්කත් ඉතින් මේ වැඩේ කරන්න වෙනවනේ ගනුදෙනු ඒ කියන්නේ මං කිව්වේ ඒ හතුරා නෙමෙයි දැන් පැවැත්මට හතුරෙක් අවශ්‍යයි දැන් ඔයා මගේ හතුරා වුණොත් තමයි මට මේ ප්‍රෝග්‍රෑම් එක නිකන් පොසිටිව් ගෙනියන්න පුළුවන් ඔයයි මම එකම මතවාදය කරන් ගියොත් මේක කරන්න බෑ ඉතින් ඒ නිසා දැන් ආණ්ඩුවට හතුරෙක් නෑ මොකද ආණ්ඩුව දැන් විපක්ෂ නායක ගන්නකෝ කවුද අපේ සජිත් ප්‍රේමදාස ලොකු උන්නේ දැන් මං දැක්කා අර ඊයේද පෙරදාද කියන නන්දා මාලනීගේ ඒ දයාබර කලාකාරණියට කියලා කිනම් මම උදාගමක් අහන්න ඇහුවා කියලා ඉතින් කියන්නේ නන්දා මාලනී වගේ මේ විශිෂ්ට කලාකාරණියගේ ඒ වගේ මේ මොකක් හරි මේ මතවාදිකින්න කෙනෙක්ගෙන් මං මේ ඇන්ටිනී ඇන්ටි වගේ නම් උදාගමක් හදන්නද කියලා අහන එකස්සෙම ඔහුගේ මනස ක්‍රියාකරණ විදිය ගැන අපිට හිතා ගන්න පුළුවන් ඊට පස්සේ මේ ළඟදී ඊයේද පෙරේද මං දැක්ක මේ ඇයි මොකටද ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා තියලා අර දසදහස් ගණක් ඉන්න තැනක ගිලන් රථයක් නවත්තලා තිබ්බ එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද දැන් අර මේ සූසරි හරහා ගිලන් රථ ලංකාවේ ස්පීතාල වල තියන්නේ දැන් තැන් තැන් වල තියෙනවා හදිසියකට එන්නේ එහෙම නේද ඔය ස්පීතාල මේ ශ්‍රේෂ්ඨ වැඩකන හින්දා දන්නවනේ නේද ඉතින් ඒකට යන්න කියන ස්පීතාලට ඉතින් ගිලන් රථ ස්පීතාලට කියලා මොනවා කරන්නද ඒක අර සෙනගින් ඉන්න තැනට තියෙනවා ඉතින් ඒ වගේ මේ අඳබාල මේ දැක්මක් පරිකල්පන ශක්තියක් අදිෂ්ඨානයක් ඉලක්කයක් නැති විපක්ෂ නායකෙක් ඉන්නකොට හතුරෙක් නැහැ ඊට පස්සේ දැන් ඒගොල්ලන් මොන හරි දෙයක තියෙන පොඩි හතුරුකමක් කරගන්න තිබුණේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේනේ දැන් ඒක අර ඉන්දියානු හොරගියුසුන් හත ගහන කාලේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඒකට නිශ්චිතවම තාර්කිකවම මේ විරුද්ධත්වයේ පානකොට ඒකට මේ පොඩි ෂොට් එකක් දෙන්න තමයි අර යක්ල කාර්යාලයට මේ පහර දුන්නේ කියන එක මම විශ්වාස කරනවා ඒ කියන්නේ එහෙම නැතුව වෙන දේශපාලන හිතුවක් නැහැ මොකද ඒක අමුමම මේ උසාවි විසින් ඒක පෙරටුගාමි සමාජවාදී පක්ෂයට හිමි වෙන්න තියෙන ඔෆිස් එකට ගිහිල්ලා ගැහුවේ ඒ තත්ත්වය උඩ කියලා දැන් මේ මේකෙදිත් මම අර එක්තරා විදිහකට තුන්ගුණස් නායක මේ නාලිකාවේදී නුවන් බෝපගේ සහෝදරයා ගිහිල්ලා ඉල්ලලා ඒ නාලිකාවේ නිවේදක නිවේදකයන් දෙදෙනෙකු සහ අර එක හාදින්න මාධ්‍යවේදී නෙමෙයි ක්‍රිකට් ගහපු මේ හාදේ කපිස් කොරන කාලේ මේ හරියට ක්‍රිකට් ගැහුවෙත් නැහැ ඒ මනුස්සයයි තව මේ කාන්තාවකුයි මේ අපිට අර දෙල්කඳ පොළේ වඩු විකුණන මේ සහෝදර සහෝදරයන් සීපත් කරමින් නුවන් බපගේ සහෝදරයාට ආණ්ඩුවේ නියෝජිතයෝ දෙන්න විපක්ෂය කියලා ආපු එකයි මේ හද්දරෙක් එකතු වෙලා පහර දුන්න ගෙන්නගෙන ඉතින් මොකක් හරි එකකින් අර දැන් මේ 22 වෙනි ආණ්ඩුක සේවස සම්බන්ධයෙන් විපක්ෂය නගන කිසිම චෝදනාවකට වැඩිය පෙරටුගම සමාජවාදී පක්ෂය ඉතාමත්ම හොඳ තාර්කානුකූලව මේකට කවුන්ට් ඇටැක් කරා ඒ නිසා අපි දන්න සමහර පෞද්ගලික යුරිප් වලට කතා කරලා කියලා තිනවා අඩුම ගානේ මාධ්‍ය ඉඩක්ක් දෙන්න එපා කියලා. ඉතින් අන්නේ ඒ ප්‍රශ්නේ නිසා මේ මං හිතන්නේ දැන් ඔය නිද්‍රෝපගත වෙලා ඉන්න සමාජිකයෝ ටික පොඩ්ඩක් ෆෝම් කරගන්නයි මම කතා කරාට පස්සේ ආයෙත් සමීක්ෂණ උඩ දාලා මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියන එකයි අතරේ එහෙම හැංගීමකින් වෙන්නේ නැති මේ මැතිවරණයක් තියන්නේ කියලා නිලන්ති කොට්ටි ඇච්චි නේද නිලන්ති එයාගේ නම නිලන්ති කොට්ටි ඇච්චි වගේ සමායන වැරදි නම කිව්වනම් ඒ මෙතිනිය කියන්නේ මේ මෙතිවරණත් කියන්නේ නැහැ කියන එක කල

0: එයා මන්ත්‍රීවරයක්නේ දැයා කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන බොරු කියන්නේ කියලා. නමුත් දැන් එයා එක කියන්නේ පාර්ලිමේන්තුවෙන් පිටපැතුම්. ඒකට ඒ කියන්නේ ඇත්තක් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කෝණ අපිට කියන්න පුළුවන් එයා කියන විදිහට මේක බොරුවක් කියලා. ඉතින් ඒ නිසා මෙතිවරණිකුත් තියන්නේ නැත්තම් ඊට පස්සේ මේ අවස්ථාවේ එහෙම ජනහමිතු යන අවශ්‍යතාවකු නැත්තම් මම මගේ උපකල්පන මගේ දේශපාලන උපකල්පන තමයි මේ ලයි පොඩ්ඩක් අර කාඩර් එක ෆෝම් කරලා පොඩි නිකන් රැස්වලලක් හදාගෙන අපි කියන්නේ අර එහෙම නැත්තම් පෙනේ පුප්පල අපි තාම ඉන්නවා වගේ එකක් පෙන්නලා කරන්න යන වැඩයි. ඒකට කාඩර් එකේ පොඩි වැඩක් තියෙනවා. අත්‍ය මේගොල්ලන්ට එක එක තැංගොලි තැංගොල් නගරෙන් නගරයට ගිහිල්ලා ඒ සංවිධාන වලට ඒ ජනතාව 3-4 හරන් ගිහිල්ලා ඉතින් ඒව ඩ්‍රෝන වලින් දාන්නේ ඩ්‍රෝන කැමරාස් දාලා පොඩි මේ සම්දර්ශනයක් කරගන්න පුළුවන්. මම දන්නේ අර ඔයා කියන එකට මම කියන්නේ අර නාමල් රාජපක්ෂගේ මොකක් හරි නැගීමක් තියෙනවා කියන එක. ඒක ගැන මේ අපිට එහෙම එකක් මහ පොළොවෙන් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ යාට එහෙම රැල්ලක් තියෙනවා කියලා එයාත් නිකන් බොරුවට තෙරපෙනවා. මන්ද කර දිලිජ්ජ ආවිරත් මේ ළඟ තෙරපෙනවා. තෙරපීම ලංකාවේ දේශපාලනේ එකක් නේ දැන් නේ අලුත් එකක් තෙරපෙනවා කියන එක. ඉතින් මම හිතන්නේ මේ අනුරටත් හිතන්නේ තෙරපෙන්න ඕන කියලා. ඉතින් ජනරලි නෙමෙයි තියන්න ඕනේ. ජනරලි නෙමෙයි අනුකමල් දිසානක සහෝදරයා කරන්නේ ජනරල් නෙමෙයි. තමන් මැතිවරණයට පෙර කරපු ප්‍රකාශ ටිකක් තියෙනවා. තමන්ගේ මැනිෆෙස්ටෝ එක ලිඛිතව ලියලා තියෙන මැනිෆෙස්ටෝ එක. ඒ තියෙන ප්‍රකාශන අනුව ඒක තමන් කර ප්‍රකාශ අරුව රට පාලනය කරන්න. කොහෙවත් යන හමුතියේ තියෙන රස්තිය දුක ගහින්න ඕනේ නැහැ. තමන්ගේ කාල සීමාව තුළ තමන් පොරොන්දු වෙච්ච දේවල් ටික ජනතාවට එකින් එකින් අපිට කිව්ව හඳුන්නේ ටික් කරන්න කිව්වනේ. අවුරුදුෙන් අවුද්ද මේවා ටික් කරන්න කිව්වා අපි මේ කරාද නැද්ද කියලා. දැන් අපි ටික් කරමින් ඉන්නේ. එතකොට ටික් කරගෙන ඉන්නකොට වැඩේ වෙන්නේ නැති වෙනකොට ඔය මාධ්‍ය සම්දර්ශන වලින් ගොඩ එන්න බෑ. නිකන් මම කියන්නේ නිකන් අපේ හඳුනිත සහෝදරයාගේ ඔය ජනහමු ගැන දාලා තියෙන මේ පෝස්ට් එක තියෙනවා Facebook එකේ. මම හැමෝටම කියන්නේ ඒකට ගිහිල්ලා කමෙන්ට්ස් කියවන්න. හඳුනිත සහෝදරයෝ ඔයත් කියවන්න. එතකොට ඕගලන්ට තේරෙයි ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ කියන කාරණාව.
1: හොඳ අපිට බොහෝ දේවල් කතා කරන්න තිබුණත් කණේ හරිටම රෑ 9 පහු වෙලා දැන් ඉතාමත්ම රෑ බෝ වෙගෙන යන මොහොත. ඒ නිසා මේ මැදිරිය සූදානම් වෙනව තවත් සුවිශේෂී සාකච්ඡාවකට අපි අද දේශපාලන සාකච්ඡාව මේ විදිහට හමාර කරන්නයි සූදානම් වෙන්නේ.

0: වෙලාවර 9යි විනාඩි 2යි මේ වෙලාව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අපි ආදරෙන් අරගෙන ඉන ස්වර්ණ FM වැඩසටහනටයි ඔබ මේ සජීවීව සවන් දෙන්නේ. වාදනය කරපු ගීතය බුද්ධික ජයවර්ධනගේ පද රචනයක්. ගීතේ සංගීතවත් කරේ ඉන්ද්‍රජිත් මිරිහාන. ගීත ගායනා කළේ විශාරද නන්දා මාලනි. අද මැදිරි අපිත් එක්ක බොහෝ පිරිසක් ඉන්නවා කියලා කිව්වා. මා නොගැයූ මගේ ගේ, මේක හරි අපූරු සංකල්පනාවක්. මේ සංකල්පනාව ඉතාමත්ම පොඩියට ඉපදිලා දැන් මේ වෙනකොට මේක ඉතා විශාල වෘක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ලබන තව දෙසැම්බර් මාසය වෙනකොට ලංකාවෙත් විශේෂ මා නොගැයූ මගේ ගී ප්‍රසංගයක් කරන්නටත් සූදානමක් තියෙනවා. මේ වෙලාවේ අපේ මැදිරියට කලාශිල්පින් රසක් ඇවිල්ලා ඉන්නවා. මුලින්ම අපි අයිබෝන් කියනවා මගේ මිත්‍රයා ඉන්ද්‍රජිත් මිරිහාන්ට. අයිබෝන්,
1: අයිබෝන්,
0: මා නොගැයූ මගේ ගී ඔබේ අදහසක්නේ, කොහොමද මේක පැළපදියම් වෙන්නේ?
1: ඇත්තටම පැතුම් මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන් මාලාවට සහ මෙවැනි දෙයක් කරනකොට අපේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉන්න ශ්‍රී ලාංකීය හිතවතුන්ට ඔබගේ මාධ්‍යයෙන් ගුවන්විදුලි නාලිකාවලින් ඔබ ලබා දෙන දායකත්වයට මුලින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මානගයෝ මගේ ගී ගැන මං එක මුල ගැන පොඩ්ඩක් සඳහන් කරන්නම්. පෙතුම් මතක ඇති අපේ අපි කවුරුත් දන්න ප්‍රවීණ සංගීතඥ එච් එම් ජයවර්ධන මහතා කාලයක් හිටියා අසනීපව. එතකොට මෙල්බර්න් අපි පොඩි අදහසක් යෝජනා වුණා එතුමාට. ඔබ දන්නවා මෙල්බර්න් අපි පුළුවන් හැම වෙලේම ලාංකීය කලා ශිල්පීන්ට අපිට මෙහෙ ඉඳන් කරන්න පුළුවන් දායකත්වයක් උදව්වක් අපි හැම වෙලේම කරනවා කියලා. ඉතින් ඒ වෙලාවේ එතුමා ඒ ටිකක් අපහසු වෙන්න වෙලාවේ යෝජනාවක් ආවා එතුමන්ට අපි යම්කිසි මුදලක් යවමු කියලා එච් එම් ජයවර්ධනයන්ට. ඉතින් මෙහිමයි මේ යම්කිසි මුදලක් යවමු කිව්වහම මේක වරදවා ගන්න එපා. මොකද කසුන් කල්හාර කියන්නේ එතුමගේ පුතා. කසුන් එතුමම හොඳට බලාගත්තා ඒ දවස්වලත්. ඒක මම පෞද්ගලිකව දන්නවා. කසුන් මගේ හොඳ හිතවතෙක්. ඉතින් කසුන් බලාගත්තට එච් එම් ජයවර්ධන කියන්නේ මහලොකු නිධානයක හිමිකරු වෙන්නේ. ඉතින් එතුමාට මේ පුතාගෙන් වුණත් එහෙම මං හිතන්නේ දෙයක් ගන්න ඕන මට්ටමක ඉන්න ඕන කෙනෙක් නෙමෙයි එච්චර නිර්මාණ කරපු කලාකරුවෙක් කියන්නේ. ඒ කියන්නේ මහා විශාල නිධානයක් උඩ ඒක නිකන් තියලා ඉඳගෙන ඉන්නා වගේ මේ කෙනෙක් තමයි එච් එම් ජයවර්ධන කියන්නේ. අපි අහපු ඒ එතුමාගේ ගීතාවලිය ගත්තාම එහෙම ඉන්න ඕන අය නෙමෙයි. ඉතින් අපි යෝජනා කළා එතුමා වෙනුවෙන් අපි කොහොමක් හරි කරමු කියලා. ඉතින් නිකම් අපි කට්ටිය එකතු වෙලා ආධාරපත්‍රයක් දාලා සල්ලි එකතු කරනවා වෙනුවට මගේ අදහසක් ආවා අපි මේ එතුමාට ප්‍රසංගයක් කරමු. එතුමා නිර්මාණය කරපු ගීත එකතු කරලා ප්‍රසංගයක් කරලා අපි ඒකෙන් ටිකට්ස් වලින් එන මුදලක් අපි එතුමාට ඒක ලබා දෙමු කියලා. ඉතින් සියලු කටයුතු සූදානම් කරලා තිබුණා. ඒත් එතුමාගේ අසනීප තත්ත්වය නිසා එතුමාව අපිට ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න බැරි වුණා. ඊට පස්සේ ඔය මේ එකතු කරගත්ත මුදලත් අරගෙන මම ගියා ලංකාවට එතුමට ඒක පිළිගන්වන්න. මට හිතුවා මේකට සම්බන්ධ කරගන්න ඕනේ හොඳම කෙනා තමයි අපේ මෙතනිය නන්දා මාලනීතුමී. මොකද එච් එම් ජයවර්ධන මහතා නිර්මාණය කරලා තියෙන මధుරම රසවත්ම ගීත ටික නිර්මාණය කරලා තියෙන එතුමියට නන්දා මාලනීට. මාහඬනා කඳුළු ගලා, ඔබයි රම්ම සඳ කිරෙන, පූජාසනිය ඔබ හිඳුවා, ඔහොම ගත්තාම මේ ගීතාවලිය නන්දා මාලනීගේ කඩමණ්ඩියේ දොළයිනේ. නන්දා මාලනීගේ හොඳම මගේ පෞද්ගලිකව මට හොඳම ගීතාවලිය නිර්මාණය කරලා තියෙන්නේ එච් එම් ජයවර්ධනයන්. ඉතින් මම නන්දමිස්ට කතා කරා. නන්දමිස් මම මෙහෙම වැඩක් කරා, ඒකේ මුදලක් තියෙනවා එකතු කරලා ඒක එච් එම් ජයවර්ධන මහත්මයාට ලබා දෙන්න ඕනි. ඔබතුමීට පුළුවන් ද ඒක ඇහෙලා ඔබතුමියගේ අතින් ලබා දෙන්න කිව්වහම ඒ කියන්නේ මගෙන් පෙරලා කිසිම වචනයක් අහන්න නැතුව පුතේ කවද්ද එන්න ඕනි මම කොහෙට දෙන්න ඕනි කිව්වහම මගේ ලංකාවේ ශබ්දාගාරයට එතුමිය ඇහිලා එතුමිය අතින් ඔය මේ එච්චමිලාද මහත්මාට ඒ ලබා දෙන මුදල එතුමිය අතින් ලබා දුන්න. ලබා දීලා ආශිර්වාද කළා. පුතේ මේ පටන් ගත්ත වැඩි මට හිතෙන ඔයා තවත් අපේ කලා ශිල්පීන් වෙනුවෙන් මේක කරගෙන යයි කියලා. ඉතින් මම සුබ පතනවා ලොකු දෙයක් මේ කරේ. ඉතින් අපි ප්‍රසංගයට මා නොගැයූ මගේ ගී කියලා නම් කරා. මොකද මා නොගැයූ මගේ ගී කියලා නම් කරේ ගායන ශිල්පියෙක් නොවන පද රචකයෙක් හෝ ගීතරණු නිර්මාණ ශිල්පියෙක් නිර්මාණය කරපු ගීත තමන් ගායනා නොකළ තමන්ගේ ගීත. ඉතින් ඔහොම තමයි මේ ප්‍රසංග මාලාවේ ආරම්භය වුණේ.
0: දැන් මේ වෙනකොට ප්‍රසංග මාලාවේ බොහෝ නවාතැන් පළවල් වල නැවතිලා ඇවිල්ලා තියෙනවා. ලබන සතියේ තවත් ඒ වගේම ලස්සන ප්‍රසංගයක් කරන්නට සූදානමක් තියෙනවා. ඒ වගේම දෙසැම්බර් මාසයේ වෙනකොට BMICH එකේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවටත් මානු ගැයූ මගේ ගී අරගෙන යන්න තමයි සූදානම තියෙන්නේ. මේ ගමන් මගේ ආපු සංගීත ශිල්පීන් ශිල්පිනියන් මතක් කරමුද? කලා ශිල්පීන් ශිල්පිනියන්
1: ජයවර්ධනයන්ගෙන් පසුව ඇත්තටම පෙතුම් මේක මේ මම දැන් මේ අපේ මෙල්රෝයි මාත්‍යත් එක්ක කතා කරගෙන ඉන්නකොට කිව්වේ මේක අපි කෙරිම මේ මෙතන අපේ පොලිටික්ස් මොකුත් නැහැ. ඒ කියන්නේ මම අඳුරන අයව ගෙන්නනවා මගේ හිතවතුන්ව ගෙන්නනවා කියලා එකකුත් නෙමෙයි මේක. දැන් ඔබට මම කියන්නේ එදා ඔය මේ නන්දාමාලිනීතුමිය අපේ ශබ්දාගාරයට ඇහිලා එච්.එම්. ජයවර්ධන මහත්මයාට ඒ ප්‍රදානය කරනකොට අපේ ශබ්දාගාරයට ඇවිල්ලා හිටියා මේ චන්ද්‍රදාස් ප්‍රනාන්දු මහතා. ඒ කියන්නේ දැන් අපේ ශේස්ත්‍රයත් එක්ක කලා ශේස්ත්‍රය තමයි. හැබැයි මම ගොඩක් ඒගොල්ලත් එක්ක එකට මූ වෙලා වැඩ කළා නෑ. මම හැමදාම ඉඳලා තියෙන අමරදේවතුමන්, නන්දමාලිනීතුමිය, සනත් සර්, වික්ටර් රත්නායකයන් එහෙම. එතකොට අපේ චන්ද්‍රදාස් ප්‍රනාන්දු මහත්මයා ගත්තාම මේ ඔහු වෙනත්ම ආරක ගීත රචනා කරපු ජිප්සි සංගීත කණ්ඩායමට වැඩිම ගීත රචනා කරපු එහෙම ශිල්පියෙක්. ඔහු ශබ්දාගාරේ ඉන්නකොට මේ මං එතුමාට කිව්වා උපහාර ෂෝස් එහෙම මොනවා හරි කරලා තියෙනවද කියලා. අනේ නේ කොහේ කරන්නද අපේ කිව්වා. මං කිව්වා ඕස්ට්‍රේලියාවට එන යම් වෙලාවක මං ලෑස්ති කරලා කියන්නම් කියලා. ඉතින් දෙවනි ප්‍රසංගය වුණේ චන්ද්‍රදාස් ප්‍රනාන්දු මහතා. ඉතින් මේ ওই නම් කිව්වට අපේ රසික හිතවතුන් දන්නේ නැහැ. ගීත කිව්වහම තමයි දන්නේ. තාත්තා මට ඇටම් ටොක්ක, එතකොට සීනියෝරේ, ওই කුස්සිය, එහෙම ජිප්සිස් ලගේ, ජිප්සිස් සුනිල් පෙරේරා මහත්මයාගේ බොහොමයක්ම ගීත. මං හිතන්නේ 100ට 50කට 60කට වැඩි ගීත. හැබැයි සුනිල් පෙරේරා මහත්මයා ගායන ශිල්පියෙක් වුණාට හැමදාම අර නිර්මාණ ශිල්පීන්ව අගය කරපු කෙනෙක්. ඔහු මේ ඔය දැන් රොයල්ටි නීති තියෙනවනේ එක එක. ඒ නීති වලට අවනත නොවි ඒවට පිටින් ගිහිල්ලා හැම මාසයක් ගානෙම අර ගීත තමන්ට රචනා කරපු, සංගීතවත් කරපු ශිල්පීන්ට ගෙවපු කෙනෙක් තමයි සුනිල් පෙරේරා මහත්මයා කියන්නේ. එතුමාවත් ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ.
0: හොඳයි, ඔයම ආපු ගමනේ දැන් ඊළඟ නවාතැන්පල ලබන සෙනසුරාදා කීස්බරෝ අපේ බැංක්සියා තියට එකේ පැවැත්වෙන්නේ මිල්රොයි ධර්මරත්න මහත්මයත් එක්ක. එතුමත් යුග ගණනාවක් අපේ ගීත ශේස්ත්‍රයට අනේක විධ ආකාරයෙන් බොහෝ දායකත්වයක් සපයලා නිහඬව ඉන්න කෙනෙක්. දැන් එතුමාගේ නම එහෙම මෙහෙන් තමයි අපිට ඇහෙන්නේ. මෙච්චර ලොකු වැඩක් කරපු කෙනෙක්ගේ නමක් ඇහෙන්නේ එහෙම මෙහෙන්. නමුත් ඔබ ඇතුළු කණ්ඩායම, වික්‍රම ඇතුළු පිරිස එකතු වෙලා එතුමාව ඔස්ට්‍රේලියාවට අරගෙන එනවා. එතුමාද අපිත් එක්ක ඇවිල්ලත් ඉන්නවා, මේ මැදිරියෙත් ඉන්නවා. අපි එතුමාත් එක්ක කතා කරන්න ඉස්සරලා ඉන්ද්‍ර කියන්නකෝ, ඇයි මොකද්ද හේතුව මෙල්රොයි මහත්මයාව මේ උපහාර වලට අරගෙන
1: එන්නේ? ඔබ මේ වික්‍රම ගැනම සඳහන් කරපු හින්දා මට ඒ ගැනත් කියන්න ඕනි. ඔය පළවෙනි ප්‍රසංගය ඇරුණකොට දෙවෙනි ප්‍රසංගේ ඉඳන් හැමදාම වික්‍රම තමයි මේ දැන් මම ඉන්නවා මේක පැත්තක පිටිපස්සේ ඉන්නවා. හැබැයි
0: බර
1: සියලුම දේ කියන්නේ මම යෝජනා කරාම වික්‍රම මේ එහෙනම් නොවැම්බර් මාසේ අහවල් එක්කෙනාව අපි ගේමුකෝ කිව්වහම මම ඔච්චරයි කියන්නේ.
0: ඊටු ටික
1: එයා තමයි අර සියලුම දේ ලෑස්ති කරලා මට අන්තිමට දෙන්නේ මේ සංගීත කටයුතු පුහුණු වෙන්නයි, ෂෝ එක දවසට ගිහිල්ලා වාදනය කරන්නයි විතරයි. ඉතින් වික්‍රම ගැන සඳහන් කරන්න ඕනේ, ඔහු මේ ලබා දෙන දායකත්වය නැත්නම් මට මේ තනියෙන් කරගෙන යන්න බෑ.
0: ෂෝ එක කරලා ෂෝ එකේ දොරත් වහලා තමයි.
1: දොරත් වහලා ඔව්.
0: වැඩ ඉවරම කරලා දාන්නේ
1: එතුමා. බැනලා ඒගොල්ලන්ව පන්නලා ඒ ඔක්කොම කරන්නේ එයා තමයි. ඉතින් මෙල්රොයි මහත්තයාගේ ප්‍රසංගයත් ওই වගේ අපි එක ප්‍රසංගයක් ඉවර වෙලා අපි රැයට ගිහිල්ලා මොනවා හරි ආහාර ගන්න ඕනේ. ඔය ආහාර ගන්න වෙලාවක ඉතින් ගීත ගැන කතා කරනවා. ඉතින් අපි ඔක්කොම මේ හරි රසිකයෝ, මේ සියලු දෙනාගේ රසවතුන් මතක් කරනකොට ආර සින්දු හරි ලස්සන ආයේ කියලා තින්නෙත් මෙයාද. ඔවුනේ බලන්නකො අර ලියලා තියෙන ළමා ගීත ටික කොන්ද නවාගෙන මේ සින්දු අම්මෝ කොච්චර දිනවද කියලා අපි ආව ගේමුකෝ ඊළඟ පාර. කිව්වහම මං එවලෙම කෝල් එකක් ගත්තා මෙතුමට. මං කිව්වා මේ එහෙනම් අපි අගෝස්තු මාසේ මෙහෙම වැඩක් කරනවා, මේ එහෙනම් එනවද කියලා. ඉතින් විස්තර අහනවා. ඉතින් මේ ටික කාඩම්බරයි ඔහොම ඉතින්. ඒක පාටා මං එන්නම් කියලා පිට රටකින් කතා කරා කියලා එහෙම එන්නේ නැහැ. ඉතින් මං විස්තර කියලා මේ ඊට පස්සේ හා කියලා කැමති වුණා ඉතින්. එහෙම තමයි එතුමා මොකද මේ අපේ ශේෂ්ත්‍රයට ගීත රාශියක්. ඒ කියන්නේ මම එතුමාලව අගය කරන්නේ මේ සෝෂල් මීඩියාත් මොකුත් නැති කාලේ. ගුවන්විදුලි නාලිකාවක් හෝ ටීවී නාලිකා එකක් තියෙන කාලේ මේ ගීත ටික මේ මිනිස්සු අතරට මේගොල්ල කොහොමද ගෙනිච්චේ? දැන් අද නම් එක එක ක්‍රම තියෙනවා. සල්ලි දීලා ඔවා දාන්න පුළුවන්. අවස්ථා නැති අයට ඒ කියන්නේ මේ ලෝකේ රහක් නැති සින්දුවක් කිව්වද ඔකට ටිකක් ගානක් වියදම් කරාම එළියට යවා ගන්න පුළුවන්. දැන් ඒ කාලේ මෙයාලව කොහේ හරි ලයිව් දකින්න ඕනේ. ලයිව් දැකලා මිනිස්සු කතා වෙලා ආතන කොල්ල කට්ටියක් ලස්සනට සිං කරා හොමුම කට කතාවෙන් යන්න ඕනේ. ඒ කට කතාවෙන් ගිහිල්ලා මේ අද ඉන්න තත්ත්වෙට දැන් කණ්ඩායම් සංගීතය ගැන කතා කරනකොට මෙතුමගේ නම නැතුව මේක කතා කරන්න බෑ. ඒ තත්ත්වෙට එතුමලා ගෙනල්ලා තියෙනවා කියන්නේ. ඉතින් වන්දනීයයි ගෞරවනීයයි ඔබ සියලු දෙනා ඇත්තටම.
0: මුලින්ම අපි අයිබෝන් කියනවා.
2: අයිබෝන්
0: කොහොමද ඔස්ට්‍රේලියාව දකින්නේ? දැන් ඇවිල්ලා පැය කීපයක් වෙනවා නේද?
2: මගේ මුල් වචන ටික මම ඉස්සෙල්ලා කියනවනේ ඉන්ද්‍රජිත් මිරියහන් මහත්මයා ගැන.
0: ඔව්.
2: මොකද අර ඔහුගේම කතාවේදී කොටසක් මම ගන්නම්. අපි බොහෝ විට අපි ඉවුරු දෙකක හිටියේ. ඔව්. එතුමා එක ඉවුරක අපි එක ඉවුරක. ඒ කියන්නේ අපි වෙස්ටර්න් පැත්තට කැලිප්සෝ සින්දු වරම කියගෙන ගිය කට්ටියනේ අපි. ඒතර එතුමා හිටියේ වෙන ඉවුරක. ඉතින් මම කවදාවත් හිතුන්නේ නැහැ අපිට කොච්චර ප්‍රසංග වලට ආරාධනා ලැබුණත් ඉන්ද්‍රජිත් මිරිහානිගේ වගේ කෙනෙක් මෙහෙම කරන ප්‍රසංගයකට මට ආරාධනා ලැබෙයි කියලා. ඉතින් මෙතුමා මට මුලින්ම කතා කරපු වෙලාවේ මම විස්තර ටිකක් එක ඇහුවෙත් ඒකයි. විස්තර ටික අහලා මේ ඉතින් කතාවෙන් පස්සේ මම ඒක අමතක කරද මොකද ඒ වගේ සමහරයන් කෝල්ස් දෙනවා අපි ඉතින් ඒවට පිළිතුරු දෙනවා. මෙන්න මාසයක් විතර යනකොට මම දකින්නවා මගේ Facebook එකේ ඔන්න එනවා මේ ප්‍රසංගේ මිල් රෝදර් මතකේ තියෙනවා කියලා. මටම පුදුමයි. ඒකගේ එක දවසයි කතා කරේ. ඊට පස්සේ ඉතින් මේ මම මගේ නෝනා එක්කත් බිරිඳ එක්කත් කිව්වා ඉන්ද්‍රජිත් මිරියහන මට කතා කරා මාධ්‍යයේ ඉස්සෙල්ලා මේ බලන්නකෝ මේ Facebook එකේ
0: දාලා
2: මේක තියෙනවා කියලා ඒට් එකක් දාලා කියලා. මගෙන් ඇහුවේවත් නැහැ කියලා. එතකොට මම ඉන්ද්‍රජිත් මිරියහනට කතා කරන්නේ නිසබනනිකෝ මම ඔයාලට කතා කරන්න දෙන්නේ ඔයාලට ඔක්කොම කතා කරලා ඩේට් එක විතරයි මම කියන්න තිබුණේ. ඉතින් කතාව ඇත්ත. මේ අර කිව්වා වගේ අපේ ආරම්භය බොහොම ගිරිදුර්ග මතින් බොහොම කටුක ආරම්භයක් අපේ මේ ගායන ජීවිතේ. ඒ කියන්නේ පහසු ගම් තිබුණේ නැහැ. අපිට එක එක එක එකිනා ළඟට යන්න වුණා මේ සින්දු කියනකොටත්. මට මතකයි පළවෙනිම අපි ධර්මාත සහෝදරෝ ගුවන් විදුලියේ ගීතයක් වාදනය කරගන්න මේ මෙල්කම් ඇන්ඩ්‍රි කියන මේ එක්කෙනා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා ගුවන් ඉදිරි ඉංග්‍රීසි අංශේ ඕව නව කෑන්ට ඕන කෙනට තැනක් දෙනවා කියලා අපි ගියා ඉන්ටර්වියු එකට. ගියාම සෑහෙන පිරිසක් ඒ ඉන්ටර්වියුට ඇවිල්ලා හිටියා. ඉතින් අපි ධර්මාද බ්‍රස් අපිව කවුරුත් අඳුරන්නේත් නැහැ. අපි තුන්දෙනා අපි හතර දෙනා බ්‍රදර්ස් හතර දෙනා ගිහිල්ලා සින්දුවක් කියන්න කියලා කිව්වා. අපි කිව්වා සින්දුවක්. අපි අනුන්ගේ සින්දුවක් කිව්වේ. ඊට පස්සේ කිව්වා මේ අර කාගෙන්ද අහලකෝ අයන අපි දාමු ප්‍රෝග්‍රෑම් එකට කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එකට දැම්මා. ඒ ප්‍රෝග්‍රෑම් එක නිවේදනය කරේ විජයකොරයා කියන මහත්මයා. උතර විජයකොරයා කියන මහත්මයා එදා අපිව අඳුරගත්තා. අඳන කිව්වා මගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා සෙලර් සන්ඩවුන් කියලා. ඒකටත් ඕගොල්ලෝ ඉදිරිපත් වෙලා එන්න සින්දුවක් කියන්න එන්න කියලා. ඒකෙන් අපි විජය සෙලර්ස් එකට දැම්මා. දැම්මට පස්සේ තියෙන ඊට පස්සේ තමයි අපි පොඩ්ඩක් දැනගැනීමක් වෙන්නේ. අමහරි මිනිස්සු ලංකාවේ ඇහුවේ ධර්මත් සහෝදර කියලා. ඉතින් ඒකම අපිට යම් කිසි ගුවන්විදුලි ගීත නැති වුණාට ජනප්‍රියතාවයක් හම්බුණා. අපි යම් යම් ප්‍රසංග වලට ගියා. ඒ යුගයේදී 965 උතර අපි තැටිගත කළත් නැහැ ගීත. ගුවන්විදුලි ගීත ප්‍රචාරය වෙලත්
0: නැහැ.
2: 65 එක් නත්තල් සමයක අපිට ඇවිල්ලා කිව්වා නත්තල් ගීතයක් තැටිගත කරන්න අපිට අවස්ථාව ලබා දුන්නා. ඒ වෙලාවේ මම මුලින්ම ධර්මාද සහෝදර වෙනුවෙන් ලියපු ගීතය තමයි කලකට පෙර බෙත්ලෙහෙම් කියන ගීතය. ඒක ඉංග්‍රීසි බටහිර තනුවක්, ලෝක ප්‍රකට ජනප්‍රිය ගීතයක්. ඒක ඉංග්‍රීසි ගීතය Long Time Ago in Bethlehem කියලා. මේ ගීතය අපි ගුවන්විදුලියේ නත්තල් වැඩසටහනට පටිගත කරලා මේ බොක්ස් ගිටාර එකයි රබානෙයි පියානෝ එකයි විතරයි ප්ලේ කරේ. ඉතින් අපි ඒක ගායනා කරලා අපි ආව නත්තල් සමයේදී විතරයි ඒක නත්තල් හැම නත්තල් සමයකටම නත්තල් දවසට ගහනවා ඒක. මේ දවසට ප්ලේ කරන්නේ නැහැ මොකද ඒක ක්‍රිස්මස් සෝංගයක් නිසා.
0: හැබැයි ඒක අද අද දක්වාම අතිශය ජනප්‍රිය වෙලා අදත් මේ නත්තලට පාවිච්චි කරන්නේ
1: මේ කියන්නේ මේ අපි දැන් නිතරම කියනවනේ අපිට අපේ මොහිඩින් බෙක් මාස්ටර් නැතුව වෙසක් උත්සවයක් නැහැ කියලා. ඒ වගේ තමයි මේ නත්තල් උත්සවයක් නැහැ මේ ගීතේ නැතුව.
0: ඒක තමයි දැන් තාමත් ඒ ගීතේ නේ මේ
2: ලංකාවේ අනුරාධපුරම අනිවාර්යයෙන්ම හැම පල්ලියකම නත්තල් මෙහෙද කියන ගීතයක් තමයි මේ ගීතිකාව. හැබැයි පස්සේ අපි 968 විතර තමයි පටිගත කරේ ඔක. ඔක කියන්නේ තැටියකට ගත්තේ මේ එතකන් ගුවන්විදුලියේ තිබුණේ අර වාද්‍ය භාණ්ඩ තුනෙන් තිබුණ ගීතය තමයි තිබුණේ. ඉතින් වඩාත් හොඳට ඒක ආර්.ඒ. චන්ද්‍රසේන කියන ප්‍රවීණ සංගීතඥයා තමයි ඒක සංගීත arrangements කරේ රෙකෝඩින් එකට. ඉතින් ඒ කාලේ අර මෙතුමා කිව්වා වගේ අපේ මුල්ලවෙදීදී අපි සින්දු කියනකොට ෆුල් ඔකෙස්ට්‍රාගත් එක්කම වාදක මණ්ඩලෙත් එක්ක තමයි සින්දු කියන්න
0: ඕනේ.
2: අපි සින්දු ගන්න. ඉතින් එක වචනයක් අපිට වැරදුනොත් එමෙ නැත්නම් ගානක් කෙනෙක්ගේ වයලින් නෝට් එකක් වැහුනොත් කට් ආයෙ පටන් ගන්න ඕනේ. මොන මතයි 21 පාරක්ද 22 පාරක්ද කියන්න වුණා මේ කලකට පෙර බෙත්ලෙහෙම්. ඒ කාලේ එහෙමයි රෙකෝඩ් කරනකොට. ඉතින් මේ ඔකෙස්ට්‍රාගේ සමාලයට 8 පාරක් විතර ගියවට පස්සේ බ්‍රේක් කියලා නවත්තලා යනවා එළියට. මොකද ඒ තරම් මහන්සි. රෑ 10ට පටන් ගත්ත රෙකෝඩින් එක වෙනකම් විතර යනවා එක සින්දුවක්. ඒ කියන්නේ ඒ තරම් මේ දැන් මේ පහසුකම් මොකුත් නැති නිසා නමුත් ඒක ටිකෙන් ටික යුගයෙන් යුගට අපිට ඒක හුරු වෙලා අපි ආවා. ඉතින් මේ ඕක තමයි ඉතින් අපේ ආරම්භයේ අහනවා නම් මේ ඒ ගීතේ දාන්න ඕනේ කොහෙද තරහන්ට. මේ මාත්මයා කිව්වා මම මේක දැන් වැඩසටහනට දුන්නේ නැහැ මොකද ඒක නත්තල් ගීතයක් නිසා නත්තල් සමේදි ගයන ගීතයක් නිසා මම ඒක දුන්නේ නැහැ. නමුත් මෙතුමාට අහම්බෙන් මට කියෙවිලා කිව්වා නෑ ඒ ගීතේ දාන්න ඕනේ පළවෙනි ගීතයත් අපේ ලියපු ගීතයත් අනිත් එක අපේ කිසි ભેදයක් නෑ. ඒක නිසා ආගමේ බෞද්ධ එහෙම ಜಾති මේල කුල මේල මුකුත් නෑ. මේක තනිකර අපි සත්භාවයෙන් කරන දෙයක්. ඉතින් මේ අපිට සංගීත වර්ග කිරීමකුත් නෑ. අපි පද රචනය තහනම් කිරීමකුත් නෑ. ඒව මුකුත් නෑ. තමන් ගීත නිර්මාණය කළා ඒ ගීත මහජනතාව අතරට ගිහිලා තියෙනවනම් ඒ ගීත මහජනතාව දන්නවනම් එච්චරයි. අපි බලන්න. ඉතින් මම ඒකයි කියන්නේ ලොකු දෙයක් මේ වගේ ප්‍රසංගයක් විශේෂයෙන්ම විදේශ රටවලදී. මොකද මේ විදේශ රටවල ඉන්නවා ලංකාවෙන් පැමිණ ලාංකික පිරිස ඉන්නවා අවුරුදු ගාණක් ඉතලාව පැයන් ඒගොල්ලෝ කැමති මේ වගේ ප්‍රසංග කරන්න.
0: 22 වෙනිදා තියෙන සමාන 29 වෙනිදා 29 වෙනිදා තියෙන මේ ප්‍රසංගය අතිශය සාර්ථක ප්‍රසංගයක් බවට පත් වෙන එකට හේතුව තමයි අපි දකිනවා සමාජ මාධ්‍යවල මේ වෙනකොට ලැබිලා තියෙන ප්‍රතිචාර සහ ඔබතුමත් එක්ක මේ කතා කරනකොට අනේ මේක ඉක්මනට තිබුණා නම් හොඳයි කියලා හිතනවා මොකද මේ තරමටම දේවල් තියෙනවා අපිට එදාට දැනගන්න නේද මේ ඉන්ද්‍රිය දැන් මේ ගීතත් ඔක්කොමත් එක්ක ඉතාමත්ම ලස්සන වැඩසටහනක් මේ ලෑස්ති කරලා තියෙයි මේ බොහොම ස්තුතියි අද මේ මැදිරියට මෙතුමාව එක් කරගෙන ආපේක මොකද ඒක අපිට ලොකුම ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් මේ එදාට කොහොමද මේ වැඩ කටයුතු වෙන්නේ
1: ඔය ඇත්තටම පෙතුම් මේ ගීත එදාට මේ මං හිතන ලොකු ආශාවදයක් වෙයි මේ න ප්‍රේක්ෂකයන්ට මොකද මේ සියලුම ගීත අපි ඔක්කොම දන්න ගීත දැන් මං නිකන් ගීත කීපයක් මතක් කළොත් ඔබ අප කවුරුත් දන්නවා මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ මේ මේ ගහයට
0: ඒ මේ මේ ගහයට ගීතයට කණි මේ මං හිතන්නේ පොඩි ඉතිහාසයක් තියෙනවා නේද මේ මේ මෙනකොට
3: ඔය කියන්නේ මේ අවුරුදු 50යි මේ වුරුද්දට
2: ඔව් අවුරුදු 50
3: හරියටම අවුරුදු 50 මං හිතන්නේ මම දැන් තාරකට එළියද කී කී හිටියේ
2: 76
1: ඔව් ඒක ඉතින් මං කියන්නේ ඒකයි
2: හරියටම අවුරුදු 50
1: මේ හිතන්නකෝ මාධ්‍යකරණිකුත් ලොකුවට නැති කාලෙක මේව නිර්මාණය කළා
0: කොහොමද අපේ හදවත් වලට වෛරල් වුනේ
1: අපේ වයසටත් වැඩි කාලයක් මේ ගීත මෙතකන් ප්‍රේක්ෂකයන් අතර මෙච්චර ජනප්‍රියත්වයකින් තියන්න මොන් මට තේරෙන්නේ නැහැ විශ්වකර්මයනේ
3: දැන් මේ ගීතයේ මේ තනුව හදද්දි මාතර ගංගේ ඉන්නා කිඹුලගේ පැටියා කතාව හැම කියන්නකෝ
2: මම ඒක අර ඒක පොඩි ආభాෂයක් ගත්තා මේ මොකද මේ ගීතේ මේ පද රචනය හම්බුණාම මට ආචාර්ය අජන්ත රන්සිංහගෙන් මේ දැන් මේක ටිකක් වෙස්ටර්නයිස් වෙන්න ඕනේනේ මොකද 30 වලට වෙනකොට ටේප් රෙකෝඩර්ස් වල අරමයල රෙකෝඩ් ප්ලේස් වලනේ ඇහෙන්නේ එතකොට දැන් අපිට බේස් එක මේ එකතු කරන්න වෙනවා. නමුත් මේ ගීතේ ආත්මය අපේ ජන වෙන්න ඕනේ. අපේ ලාංකික වෙන්න ඕනේ. ඒක මම කල්පනා කරේ. ඉතින් අනිත් එක කියන ගායක මිල්ටන් මල්ලවාරච්චි. එතකොට මම කල්පනා කළා මම මේකේ මේ තනුවට හදා මම පාවිච්චි කරේ මේ අර ප්‍රසිද්ධ කවියක් තියෙනවා අපේ මාතරගඟේ ඉන්න කිඹුල පිටේ ඒකේ පෙළියක් ඒ කියන්නේ මාතරගඟේ ඉන්න Himburge petiya eka tama mangata me mai gayat davasak da e kotasa mangatte me mama nikan podi experiment ekak kare ithin habai mata hituna me mata hita mata danath hitenawa ara me mahatmaya kiyuwage avurudu 50k eka e wage geethayak wadinna hethuwa ahana minisunta hitenne ithin ape mokada deyak thiyuna athule kiyala api ahapu kaviyak ඒ මිනිස්සු තේරෙන්නේ නැහැ කවිය දාලා තියෙන විදිහ. මොකද හිතෙන්නේ ඇති. එහෙම වෙන්න පුළුවන්.
0: මම හිතන්නේ මේ වගේ බොහෝ රස මුසු තැන් අපිට සෙනසුරාද අහන්න දකින්නට ලැබෙවි. ඔබතුමා දැන් මේ ගීත මේ ලියන්නත් පටන් ගන්නවනේ.
2: ඔව්. මම ඇත්තටම ගීත ලිවීම තමයි මුලින්ම
0: ආරම්භ කරන්නේ. ඔව්. එතකොට
2: ඔව්.
0: ළමා ගීත එහෙම කොහොමද හැදෙන්නේ?
2: ඔව් දැන් ධර්මාත්ම සහෝදරයන්ගේ ගීත ඔක්කොම මුල් කාලේ ගීත පද රචනය විතරයි මම කරේ. මගේ මියගිය සහෝදරයා රොනල්ඩ් ධර්මරත්න තමයි තනු නිර්මාණ කළේ මුල් කාලේ. පසු කාලේ මමත් තනු නිර්මාණ කරන්න පටන් ගත්තා. නමුත් මම ගීත ලියලා මමම තනු නිර්මාණ කරන්න පටන් ගත්තේ පළවෙනි වතාවට ශිරෝමි ප්‍රනාන්දු කියන ළමා ගායිකාවට. ඒ කියන්නේ මගේම සොහොයුරිගේ දුව. ඇයට ලොකු දක්ෂකමක් තිබුණා ගායනයේට අවුරුදු 6 ඉඳලා. මේ ඇය රඟපෑවා රසුදු දුව කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිත සුදු දුව රඟපෑවේ ඇය උතට අවුරුදු 5යි ඇයට. ඉතින් සුදු දුව චිත්‍රපටියේ ඇතුළත් තුලාදලා කියන ගීත ඇය ගෙදරවිල්ලා කියන්න පටන් ගත්තා උතට වයස අවුරුදු 6යි. ඉතින් ඒ කාලේ තමයි අපි ඇව ගුවන් විදුලියේ වැඩසටහනකට මොකක් හරි ගේන්න try කරුවා. කවදාවත් සාර්ථක වුණේ නැහැ වැඩි. ඊට පස්සේ අපි රෙකෝඩින් කරන ඇය ළඟට ගෙනිච්චා. ඒගොල්ලෝ වොයිස් ටෙස්ට් කළා නෑ මේක අමදී හරි බෑ කිව්වා. තව කෙනෙක් ළඟට ගියාම තව කෙනෙක් කිව්වා ළමා ගීතයක් මේ කාලේ රෙකෝඩ් කරලා අපිට කොහොමද විකුණන්න බෑ. ඉතින් ඒ විදිහේ විදිහ දෙකියෝ. දැන් මෙහෙම ගිහලා ගිහලා ක්‍රමානුකූලව ශිරෝමණි කොමනේ වයස අවුරුදු 10 වෙනකම්ම අපිට අවස්ථාවක් හම්බුනේ නැහැ. එක ප්‍රසංගයක විතරක්. අපි ප්‍රසංගයක් කරා 966 වගේ. උතන අපි කවුරුත් රෙකෝඩ් කරලා තිබුණේ නැහැ. තැටිගත කරලා තිබුණේ නැහැ. ලංකාවේ ඔක්කොම කණ්ඩායම් ගායක කණ්ඩායම් කැලිප්සෝ කණ්ඩායම් ඉන්නේ. ඒ ඔක්කොම කණ්ඩායම් එකතු කරලා ආසිරි කුසුම් කියලා ෂෝ එකක් කරා. ඒ ෂෝ එකදී කරනකොට ක්ලරන්ස් විජේවර්ධනලාගේ මූන් ස්ටෝන්ස් ඒ කවුරුත් රෙකෝඩ් කරලා තිබුණේ. රෙකෝඩ් කරලා තිබුණේ සමනෙලෝ කියන කණ්ඩායමගේ නැලේන මවුගලේ රෙකෝඩ් කරලා තිබුණා ගුවන් ඉදිරියේ. මේ නොයෙල් රණසිංහලාගේ ලාසිලිනස්ලාගේ තරුණ ජීවිතේ ඒව රෙකෝඩ් කරලා තිබුණා. වෙන කවුරුත් රෙකෝඩ් කරලා තිබුණේ නැහැ. මේ ප්‍රසංගයට සම්පූර්ණයෙන්ම මේ සංවිධානකව සහභාගී වුණ එක තමයි මියගේ නොයෙල් රණසිංහ. ඔහු තමයි මේක සංකල්පය ඔක්කොම දුන්නේ. ඒ ෂෝ එකේදී ශිරෝමීව ශිරෝමිට වයසවතර අවුරුදු 6යි බංකුවක් තියලා නැග්ගල ඉස්සර මයික්ස් ගලවන්න බෑනේ මයික් එකට උස්සර දාලා අම්මා පෙම්බර අම්මගෙන ගීතේ කිව්වා ඒකෙදි හැබැයි ඊට පස්සේ රෙකෝඩින්ග් හම්බුනේ නෑ අවුරුදු 10ක් විතර වයස 11ක් විතර වයස වෙනකොට බොහොම අමාරුවෙන් හඳ මාම වැඩසටහනට එල්මෝ ෆිනැන්ඩෝ සහ මේ ඒ මෙහෙමණෙක් වෙන ලවා අපි මේ කතා කරලා ගිහිල්ලා ඔය කොන්දනවාගෙන කියන සින්දු අපි හොඳ මාම වැඩසටහන රෙකෝඩ් කරා. ඒකට ගැහුවේ එක වයිලින් එකයි, තබ්ලා එකයි, බොක්ස් ගිටාර එකයි ප්ලේ කරේ. તો ඒ සින්දුව කියනකොට මම ගීතේ ලියලා ඇයට පොඩ්ඩක් ට්‍රේන් කරනකොට, පුහුණු කරනකොට අර පොඩි ස්ටයිල් එකක් මන් දුන්නා. ඒ කියන්නේ කොන්ද නමාගෙන කියන්නේ නැතුව කොන්ද නමාගෙන හැරමිටි ගාගෙන. ඒකට පොඩි වෙන ස්ටයිල් එකක් දුන්නා. මම හිතන්නේ ඒක තමයි මේ සින්දුවේ මිනිසුන් අතරට යන්න ඇල්ලුවේ කියලා. මේ සින්දුව ළමා වැඩසටහනට ගිහිල්ලා ටිකක් දවස් තුනකට ළමා ගීත වලට දැම්පා. ළමා ගීත දාලා ළමා ගීත වල දාලා තව මාසයක් විතර යනකොට ගීත ධාරා වලට ඇතුල් කරා. ගීත ධාරාවට ඇතුල් කරලා පස්සේ ගීතේ දැන් සති 10ක් කොහොමත් ගෑනවනේ. අන්න අපිට බෑයි කියපු රෙකෝඩින් කම්පැනිස් කෝල් කරලා කියනවා. ඒවිල රෙකෝඩ් කරන්න තව සින්දු තුනක් හදාගෙන ඉන්න මේ කොන්දන මාන රෙකෝඩ් කරන්න කියලා. අපිට ලියුවා ඊට පස්සෙ තමයි කොන්ද මන 71 රෙකෝඩ් කරේ.
0: ඒ කියන්නේ 1971. එතකොටත් දැන් මේ වසර ගණනාවක් දැන් වුණත් දැන් මේ අපි මේ ජෙන්සී කියලා කියනවා. එහෙම නැත්නම් මේ අලුත් තාක්ෂණයත් එක්ක ඉපදෙච්ච දුවා දරුවනුත් තාමත් ඔය ගීතය ගායනා කරනවා.
2: ගායනා කරනවා.
0: ඒක හරි පුදුමයි. නේ? කණි.
3: ඔව් ඒ කියන්නේ යාගේ මේ පළවෙනි එකේ හදපු සින්දු හතරම එක වගේ ජනප්‍රියුණ නේද?
2: ඔව් ඒ ජනප්‍රියුණන්ට ඒ සින්දු හතර විදිහට හදලා තියෙන්නේ. ඒ සින්දු හතර විදිහට හදලා තියෙන්නේ. දැන් කොන්ද නමාගෙන අම්මා පෙම්බර අම්මා එක විදියකට මම සිතාරක ගෙනල්ලා වයිලින් ගෙදලා දැම්මා සකල බුජන් එක විදියක් හඳහා මේ කියලා සින්දුවක් තියෙනවා තනික ක්ලාසිකල් විදිය.
3: ක්ලාසිකල්
2: තබ්ලයි සිතාරක විතරයි යන්නේ.
3: ඒ සින්දුව මම මේ නිකන් අද සාකච්ඡාවට අදාළ නැති එකක් අහන්නම් මේ කඳුකරේ තමයි පළවෙනි එක ගීතනේ
2: පළවෙනි තටියේ තිබුණ ගීතයක්
3: එතකොට දැන් අපි අපිට ලොකු මේ කනගාටුදායක සතියක් මේක නන්දා මාලිනිය ගැන පොඩි මතකයේ අවදි කරන්න ඒකේ නන්දගේ නමත් කියවනේ නන්දනේ මේ මං හිතන්නේ කඳුකරේට නන්ද
2: නෑ නෑ ඒ නන්දගේ නෙමෙයි අපි සමාලාවට
3: එක පාරේ නේද
2: නෑ ඒක පදමාලාව ඒක නිසා ඒ නන්දගේ මතකයේ තිබිලා නියුණාද කියලාත් මට හිතෙනවා මොකද අපේ පාරේ කොටේනේ අපේ ගෙවල් ළඟ අපේම පාරේ වත්ත කාෂෙටි වත්ත තමයි නන්දමාලි හිටියේ නන්දමාලි පාසල යන වයසෙන් මම නන්දමාලිව දන්නවා ඒ කියන්නේ අපේ ගේ ළඟින් යන්නේ නන්දමාලි නන්දමාලිගේ පවුලේ අම්මව දන්නවා තාත්තව දන්නවා ඉතින් අපිට කොටේන්ට ලොකු ආඩම්බරයක් මේ නන්දමාලි කියන විශිෂ්ට කලාකාරියෙක් ගායිකාවක් කොටේනේ බී වෙච්ච කෙනෙක් මම අද මගේ මූණ පොතේත් මම කියන විශේෂ සටහනක් දැම්මා මොකද ඒක අපිට පසු කාලෙක මගේ අවුරුදු 50 සීකරන උත්සවයට කලා ජීවිතේ නන්දාමාලි ප්‍රධාන අමුත්‍ය හැටියට මම කැඳෙව්වා ඊතා නියතමානි විදියට ඇවිල්ලා ඒට සහභාගී වුණා.
3: මොද බතක ගොඩක් මම හිතන්නේ අපිට මේ 29 වෙනිදාට මේ අපි සාකච්ඡාවත් කරනවාද වැඩසටහන ඇතුළත?
0: ඔව් සාකච්ඡා.
3: අද ඔක්කොම කිව්වොත් එදාට කතා කරලා දෙන්න නැති වෙයි. මොකද මේ
1: එදාටත් අපි සාකච්ඡාවක් එක්කගෙන යන්නේ මේ මොකද මේ වැඩසටහනේ මූලික අරමුණත් ඒකනේ.
3: ඔව්.
1: එතුමගෙන හැල මේ ගීත ඇදිච්ච විදිය ගැන කතා කරලා ප්‍රේක්ෂකයන් දැනුවත් කළා.
3: ඒක තමයි නේද?
1: ඒ කියන්නේ මේ
3: අපි ඉඳ අද ටික අඩුවෙන් කතා කරමු.
2: ඔව් ඒක තමයි.
3: රහස් ටිකක් තියාගන්නවට. මොකද මම මට තිය විශේෂත්වය තමයි දැන් අපිට මට මතක හැටියට ගුවන්විදුලි සංස්ථාවේ අපි ඉංග්‍රීසි channel ලැබුවේ නැහැ. බොරු කියන්න ඕනේ අපි සිංහලේ වහන්නේ. දවල් 11:45 12 අතර තමයි කණ්ඩායම් ගියේ. අහන්නම් පැය කාලයදී ඉස්කෝලේ යනකොට මේ කවදාවත් ඔක හම්බ වෙන්නේ නැහැ. නිමාඩු දවසේ අහන එකක් රෙකෝඩ් කළා තමයි අපිට ওই සින්දු ටික අහගන්න හම් වෙන්නේ. ඒ කියන්නේ පුදුම පොඩි කාලයක් ඒකෙත් පැතුම් මේ ගීත සම්පූර්ණයෙන්ම මේ ප්‍රචාරය වෙන්නේ නැහැ සමහරවල්. කණ්ඩායම් ගොල්ල ප්‍රමාණය විනාඩි 2-3 තුනයි හින්දා අමාරුවෙන් 4ක් ඒගොල්ලෝ ප්ලේ කරනවා වෙලද දැනින් මේක. නමු සමහරවල්ට එකක් දෙයක් අඩු වෙන තත්ත්වයක් තිබුණේ. එහෙම තියාගෙනත් ඒ පුංචි වෙලාවත් එක්කම ලංකාවේ මෙහෙම ජනප්‍රියත්වයට පත් වෙච්ච එක හරි අපූරුයි නේද?
0: බොහෝ දේවල් කතා කරන්න තියෙන නිසා අපි පුංචි ගීතයක් අහලා පුංචි ගීතයක් නෙමෙයි මෙතුමා නිර්මාණය කරපු ලස්සන ගීතයක්
1: ගීතේ කොටසක් අහලා කතාවට යමු.

0: මේගේ ලස්සන ගීත රැසක් නිර්මාණය කරපු ආදරණය කලාශිපය තම අද මැදී අපිත් එක්ක ඉන්නේ. ඉන්දිර මේක මේ මං හිතන්නේ මේ ඔරිජිනල් එක නේද?
1: ඔව් මං හිතන්නේ මුල්ම රෙකෝඩින් එක.
0: මුල්ම රෙකෝඩින් එක. ඒක ඒක අපිට ඇහෙනවා.
2: ඔරිජිනල් රෙකෝඩින්. ඔව් ඔරිජිනල් රෙකෝඩින් මේක. හ්ම්. එමේ වෙයි මොකද ඊට පස්සෙත් ඒක යෝධිපාල මහත්මයා කියලා වෙන්ටුමතන් කියලා රෙකෝඩ් කරලා තිබුණා. මේක ඔරිජිනල් එක.
0: හ්ම්. දැන් මේනකොට නිර්මාණය කරලා තියෙන ගීත මතකද? මත බොහොමයක් නැතිනේ.
2: බොහොම දුරට මතකයි. මොකද ඒ ගීතවලින් බොහොම ප්‍රමාණයක් ජනප්‍රිය වුණ නිසා මතකයි. ජනප්‍රිය නොවුණු ඒවත් තියෙනවා. ඒතුව නෙමේ. නැතුව ජනප්‍රිය නොවුණු ඒවත් තියෙනවා. නමුත් ජනප්‍රිය වෙච්ච ගීත ප්‍රමාණය වැඩි නිසා හැමදේම ගීත ප්‍රමාණය මතකයි.
0: දැන් අපිට මතකයි නම් ඔබතුමාට මතක වෙන්නේ විදියක් කොහෙත්ම නැහැ නේද? තමන්ගේ ගීත ටික.
2: දැන් මේ රෙකෝඩින් එක කරනකොට උපේන්ද්‍ර ෆෙනෑන්ඩෝ කියලා මේ ළඟදී මරුණ අය. හවයන් ගිටාර් ගා. එයාව ඉන්ට්‍රොඩියුස් කරේ මම රෙකෝඩින්ස් වලට. එයා තමයි හවයන් ගිටාරේ ගානේ ටැන් ටැන් ටැන් කියලා මියුසික් වලට. පස්සේ එයා සංගීත අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙලා එයා නර්සල් සින්දු කරා. මිල්ටන් පෙරරාගේ වගේ එයාගේ සින්දු රෙකෝඩ් කරලා තිනවා එයා. මේ උපේන්ද්‍ර ෆෙනෑන්ඩෝ මේ මෑතකදී
3: ඔහු
2: ඔව් අපි අංග සමගත්තා. ඉතින් මේ ඒ වගේ ගීතත් එක්ක ආපු වාදකෝ ඉන්නවා ඒ කාලේ. බී වෙච්ච ඇන් අත දුන්නෑන් ඉන්නවා ගෙනාපු ඇය ඉන්නවා. එහෙම උගද කට්ටියක් පිරිසක් එක තමයි ආපු ගමනක් මේක. අනේම මම වුණාට පිටිපස්සේ බලවේගයක් තියෙනවනේ. ඒ කට්ටිය ඔක්කොම මේකට දායකත්වය දාලා තියෙනවනේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම වෙන්වෙන් වශයෙන් සනාහන් නොකලාට ඒක කියන්න ඕනේ සනාහන් කර යුතුය. දැන් උගක් අපි අමතක කරන දේ තමයි වාදකයෝ අමතක කරනවා උගක් වෙලාවට. නමුත් හොඳ මේ දායකත්වයක් දීලා තියෙනවා සමහර ඇතම් ගීත මගේ ගීත විතරක් නෙමෙයි. සමහර මං ආලා තියෙන හොඳ ගීත ඔය නන්දාමාලිලා කියන ගීත අමරදේවලා කියන ගීත වලට අපිට පුදුමයි තනවා ඒ මිනිස්සු අපිට ආනුරු පුදුම වෙන ඒ ගිටාරය ගැව්වේ කවුද ඒ වයලින් පීස් එක ගැව්වේ කවුද ඒ කවුද ඒ සැක්සෆෝන් එක ගැව්වේ දව සැල්ලි පීරිස් මේ ගාටට සැක්සෆෝන් එක ගැව්වේ ඔක්කොම කියන හරි ස්ටයිල් එක සම්පූර්ණ වෙනස් කියලා ඒකේ ඒ ගාන තියෙන ස්ටයිල් එක දැන් ෆ්ලූට් ස්ටයිල් එකට ඒ ගාලා තියෙන්නේ සැල්ලි ගැව්වේ සැල්ලි මං කිව්වා විතරයි මේ විදිහට එෆෙක්ට් එක එන්න ඕනේ. සැල්ලි ඒක නිර්මාණය කළා ඒ ගාපු ලස්සන ඉන්ටර්ලූඩ් එක මම දුන්නට මම නෙමෙයි ගහන්නේ සැල්ලි. එයාගේ දායකත්වයක් නේද? එහෙමයි.
0: ඉන්දිර ඇත්තටම මේක තමයි මේ අතිශය වැදගත් තැන. ඒ කියන්නේ මේ ගීතයක් අපි අහනකොට හැම වෙලාවම අපිට ගායකයහු ගායිකාවනේ ඇහෙන්නේ. නමුත් ඊට එහාවට ගිහිල්ලා ඒ ඇතුලේ කොතරම් සෙනඟක් ඉන්නවද කොතරම් ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් ඉන්නවද මේ ගීතේ ලස්සන කරන්න. ඔබ ඇතුළු කණ්ඩායම ඔය කරන්නේ ඒ හැංගිච්ච අයව එළියට අරන්ගෙන ඒක.
2: ඔව්. ඒක තමයි.
0: ඒක හරිම වැදගත් දෙයක්.
2: ඔව්.
0: මේ මං හිතන්නේ මේ ගීත කොටස ඇහුවාම දැන් මේ අර මෙතුම මතක් කරා මිලොර මහත්තයා මතක් කරනවානේ මේ ඉවුරු දෙකක් නේ මේ තියෙන්නේ. හැබැයි ඉවුරු දෙකම යාවෙනවා වගේ මට පේන්නේ.
2: යා වෙලා ඉවරයි දැන්. මම හිතා දැන් නෙමෙයි යාවෙන්නේ කලින් ඉඳලා යා වුණා කියලා මට හිතෙන්නේ. ඒක මොකද දැන් මෙතුමා කිව්වා වගේද චන්දදාස ප්‍රධානතු කියන්නේ අනිත් පැත්තම ඉවුරේ. අපිටත් එහායි ඉවුරේ.
0: ඔව් ඔව්.
2: කිප්ලිස්ලා සුනිල්ලා කියන්නේ වෙනම ටයිප්. ඒ වගේ ගුවන්ඩිල එක කීයක්වත් ගැහුවේ නැහැ තානම් කෙරුවා. ඉතින් මෙතුමා යාවගෙනව කියන්නේ දෙවිලි ප්‍රෝග්‍රෑම් වලට ඉවුර මෙහා ඇවිල්ලා මෙහාට ඇවිල්ලා
0: දැන් ඉවුරු යාවෙලා ඉවරයි
2: යාවෙලා ඉවරයි.
1: ඇයි මේකයි පැතුම් මෙතන වෙන්න ඕනේ මේ සියලුමය කලාශේත්‍රයේනේ.
2: ඔව්
1: කලාශේත්‍රයේ තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ දැනුමෙන් දස්කම් පාන්නයි ඕනේ. මේක මේ දැන් සංගීත ශෛලීන් ගත්තාම තියෙනවනේ ඉතින් ජෑස් කියලා තියෙනවා පොප් කියලා තියෙනවා බ්ලූස් කියලා තියෙනවා රොක් කියලා එහෙම තියෙනවනේ. එතකොට ඒ ඔක්කොම තින් සංගීතය තමයි
0: තමන් කැමතියේ තමන්
1: සංගීතය. එතකොට දැන් ඔය දැන් සමහර අය කියනවනේ දැන් ගායන ශිල්පීන්ව ගත්තාමත් ඉහළ කියන අය තමයි හොඳ ගායකයෝ පල්ලෙහා කියන අය එහෙම නෙමෙයි කියලා. දැන් අපේ නන්දමාලිතුමිය ගත්තාම ස්වර පහක විතරයි රේන්ජ් එක ස්වර පහක් විතර ඇතුළත ඇය ගායනා කරන්නේ. හැබැයි ඒ ගායනා කරන ස්වර පහ ඇතුළත ඇයේ දාන දස්කම් ටික අර ඉහළ ස්වර කියන අයට හිතන්නවත් බෑ. මොකද මම ඊයේ පෙරේද දැන් මේ ඉතුමියගේ අභාවයට පස්සේ මම දැක්කා සමහර ශිල්පීන් ඇහිලා ඇයගේ ගීත ගායනා කරන්න උත්සාහ කරනවා. නෑ මම ඒ කියන්නේ මෙහෙමයි ඒගොල්ලන්ව පහත් කරනවා නෙමෙයි ඒගොල්ලන්ගේ ශෛලිය නෙමෙයි ඒක. ඒ තුමිය ගායන ශෛලිය වෙන ශෛලියක්. ඉතින් ඒකනේ ලෝකේ ගායකයෝ ඉන්නවනේ සුප්‍රානෝ සිංගර්ස්ලා කියලා ඉන්නවා ටෙනර් සිංගර්ස්ලා කියලා ඉන්නවා එල්ටෝ සිංගර්ස්ලා කියලා. එහෙම ඒ තමන්ගේ පරාසය තුල ගයන්නයි ඕනේ. නැතුව මේ හැමෝමය ඉහළසොර කියන අය ගායකයෝ කියන එක නෙමෙයි. ඉතින් මම දැක්ක අර සමහර ශිල්පීන් ඇහිලා ඒ ගීත ගයන්න දරන උත්සාහය ඉතින් බොහොම අසාර්ථක උත්සාහවල දරුවා.
0: දැන් කොහොමද මේ ප්‍රසංගයට ඔබතුමාගේ තියෙන සහ මේ සූදානම?
2: සූදානම කියන්නේ මට මේ ප්‍රසංගයේදී පොඩි විවේකයක් තියෙනවා. මොකද මං ගායනයක් කරන්නේම කරන්නේ නැහැ නේ. ගායනා
0: කරන්නේ නැහැ. අපි ගායනා කරමු
1: කොහොමද? ඔව් ගායනා කරනවා. සින්දුවක් දෙකක් අපි ගායනා කරමු. හැබැයි අපි තීම් එක ඒක නෙමෙයි.
2: ඔව් ඒ තීම් එක නිසා
1: අපි තීම් එක මෙතුවා නිර්මාණය කරපු ගීතනේ. ඒ වුණාට ඉතින්
0: සමහර
1: ප්‍රේක්ෂකයන්ට මම නිර්මාණය කරපු ගීතයක් දෙකක් ගායනා කරමු අපි.
2: එහෙම වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි විවේකයක් තියෙනවා. නමුත් තව දෙයක්ත් තියෙනවා. දැන් මෙතන නිරීක්ෂකයෙක් වෙනවා මම. දැන් මගේ ගීත නිර්මාණ අවුරුදු 50ක් පැන්නේම ප්‍රවීණ ගායකයෝ ගායනා කරපු ගීත මේ යම් කිසි ඒ අතින් බලනකොට ආධුනිකත්වයේ කට්ටිය ඒගොල්ලෝ ගායන උත්සාහ කරන අතර ඒගොල්ලෝ බලන්න එතනදී මේ අවුරුදු 50ක සීමාව තුලදී මේ දක්වා ආපු ගමන නේතන පෙන්වන්නේ නේද? දැන් මෙතුමා එකතු කරන්නේ පාලමක්නේ. දැන් ඒ ජෝතිපාල ගායනකරු ගායනයක් අවුරුදු 50කට පස්සේ ඒ ගීම වෙන කෙනෙක් ගායනා කරනවා කිව්වම ගායනා කරන්න පෙළඹවීමක් ආසාවක් තියෙනවා කිව්වම ඒ ගායනා කරනවා කිව්වම එතනම තියෙන යම්කිසි විප්‍රිය අදහසක් නේද? අනේ ඒ ඒ ඒක තමයි අපි අගය කරන්න ඕනේ.
0: අනේ ඒක ඔබතුමා ඉස්සරහා ඔබතුමාගේ ගීත ගායනා කරද්දී මහ ලොකු
2: අභියෝගයක්. හරි. ඒකද මට නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන් හොඳට ගීතය හදපියෝ කෙනා නිරීක්ෂකයෙක් වෙනවා.
0: හැබැයි අපිට මෙහෙම සහතිකයක් දෙන්න පුළුවන් මෙල්බන් නගරයේ සහ මම හිතන්නේ වෙනත් නගරවලුත් එදාට සම්බන්ධ වෙනවා ගායන ශිල්පීන් ශිල්පිනියන් අතිශය දක්ෂයෝ එයාගේ කැපවීම සමහර වෙලාවට
2: මාගේ කැපවීම දෙකම තියෙනවා.
0: සංගීත කණ්ඩායම කියන්නේ ඒ සංගීත කණ්ඩායම මේ ලංකාවෙන් එන ඕනෑම ගායකයෙකුට හෝ ගායිකාවකට සංගීත සපයන්න පුළුවන් උඩරිම මට්ටමේ තියෙන සංගීත කණ්ඩායම.
1: ඉතින් මේ පාර අපිට අපේ ධනංජය අයතාවනේ ඔබතුමත් එක්කම ලංකාවේ ඉඳන්.
2: ඔව් ඔව්.
1: ප්‍රවීණ තබ්ලා වාද්‍ය ශිල්පී ධනංජය සෝමසිරි.
0: වැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ අද අපිට කතා කරන්න
1: හම්බ නැතුව මේ තමයි ගායන හැකියාව ගැන කිව්වහම මට පොඩි විවේචනයක් තියෙනවා. මම ඒ ගැන පොඩි සඳහනක් කරන්නම්. දැන් අපේ මේ වැඩසටහනේ මූලික අරමුණ මේ ගායන ශිල්පීන් තෝරන තරගයක් නෙමෙයි මේක.
2: ඔව්.
1: දැන් එහෙමනම් අපි ගායන ශිල්පීන් තෝරන තරගයක් කරනවනේ වෙනම. මේක එහෙම ගන්න නෙමෙයි. මේක මේ නිර්මාණ ශිල්පියාව ගෙනහල්ලා එතුමා හෝ එතුමිය නිර්මාණය කරපු ගීත, සංගීතවත් කරපු, බදරනා කරපු ගීත ඇගෙයිමක් තමයි අපි මෙතන කරන්නේ. එතකොට සමහර වෙලාවට අපි මේ අපිට මේ ප්‍රසංගය වෙනුවෙන් මේ මුල්ම ගීත ගායනා කරපු ශිල්පීන් අපිට ලංකාවෙන් ගෙන්න ගන්න බෑනේ. ශිල්පීන් 15ක් 20ක් මෙහෙට ගෙන්න ගන්න බෑ. එතකොට මේ ගීත ගයන්න අපි තෝරගන්නේ මෙහි යම් කිසි ගීත ගයන්න හැකියාවක් තියෙන අය. හැබැයි ඒගොල්ලෝ මේ සමහරවිට අර මුල් ගීතේ වගේම ගායනා කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා මුල් ගීතේ වගේම ගායනා කරන අයත් ඉන්නවා. ඊට එහාට ගිහිල්ලත් ගායනා කරන අය ඉන්නවා. අපිට ගීත මට්ටම මෙහෙමයි මෙහෙමයි කියලා මනින්න අමාරුයි. එතකොට මෙතන මේ ප්‍රේක්ෂකයෝ අපිට වෙන්න ඕනේ මේක මේ ප්‍රැක්ටිස් එකක් ඇත්තට. මේක දැන් හිතන්නකෝ අපි පහුගිය පාර තිබුණා සුනිල්ලාර ගමගේ මහත්තයා ප්‍රසංගේ. එතකොට මම දැක්කා අපි මෙල්බන් වල ඉන්න සාමාන්‍ය සංගීත හැකියාවක් තියෙනවා කියලා අපිත් හිතන ඒගොල්ලත් හිතන් ඉන්න පිරිසක් ආවල් අය සමහර අය හොඳට ගැයුවේ නැහැ. මෙහෙම පොඩි විවේචන ආවා. මෙතන ඇත්තට මම ඔවුන්ටයි සියලු දෙනාට ආරාධනා කරනවා ඒක නෙමේ වෙන්න ඕනේ. දැන් හිතන්න සුනිල්ලාර ගමගේ මහත්මයාගේ ගීතය අපි ගමු ඔබ පෙම් කරන ඔබේ කුමාරි. හරිද? දැන් අපි වැඩිහිටි පුද්ගලින් වශයෙන් මම හිතන්නේ මේ නාලිකාවට කිව්වට කමන්නේ හැමතැනම අපි රැයට ඩ්‍රින්ක් එකක් දාලා එතකොට ඔය කතා කරන අයත් ඩ්‍රින්ක් එකක් දාලා ගිටාර් එක ගහව ඔය සින්දුව ගහලා ගෙවල් ගාන ගිහිල්ලා කීයක් හරි තෝයා ගන්න කට්ටිය ඔය ඔය හැරි ගිහිල්ලා බොනායට සින්දු කියලා කීයක් හරි තාක්කු දාගෙන එනවා අර සින්දු කියලා අර මිනිස්සුන්ගේ. එතකොට මම කියන්නේ මේ වැඩසටහන නෙමෙයි වටිනා යුතුයකමක් තියෙනවා නේද? අපි අර තැන් තැන් වල ගිහිල්ලා අර්මිනියාගේ සින්දු කියලා කීයක් හරි හොයාගන්න මිනිහා අන්න ඇහිලා ඉන්නවා මෙල්බන් වලට. අපි පොඩ්ඩක් මේකව ගිහිල්ලා බලමු මේක කළුද සුදුද මේක මොකෙද්ද කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න හිතෙන්න ඕනේ නැද්ද මං කියන්නේ මිනිස්සුන්ට? දැන් මෙතුමා මෙල්රෝයි මහත්තයා මෙහෙට ආවම දුරකතනයකින් මම ඔබ අමතමි. මේමයි ගහයට. එතකොට ඔබ නිදන්න ඔබ නිදන්න. එතකොට වාසිටි කොල්ලෝ කොහේ හරි මදුවිතක් සමග ඔය ගීත ගැයුනේ නැති තැනක් තියෙනවද? ගයන නැති තැනක් තියෙනවා අනාගතේ අතීතේ. එතකොට ඔය ගීත ගයන අයට හිතෙන්න ඕනේ නැද්ද මෙන්න මෙහෙම මිනිහෙක් මේ මිනිසුන්ව ගෙනල්ලා වැඩක් කරනවා අපි පොඩ්ඩක්
0: ගිහිල්ලා උපහාර කරන්න උපහාරයක් දෙන්න.
1: ඒකට අපි පොඩ්ඩක් පොඩි සම්මාදනක් වෙමු. එතකොට මේ මිනිස්යාට මේ කට්ටියට මේක තව ටිකක් හොඳට කරන්න පුළුවන් ඒ ඊළඟ පාර. මේකට බැන බැන ඉන්න නෙමෙයි බනින්න පුළුවන් අපිටත් කවුරු හරි ගන්න දෙයකට මොකක් හරි අල්ලගෙන ඕකේ විවේචන දෙකම ඕන්නම් කරන්න පුළුවන්. දැන් මේ වැඩසටහන ගැන ඕන්නම් හොඳ කියන්න පුළුවන්. ඕන්නම් නරක කියන්න පුළුවන්. නේ? එතකොට ඒක අපි හොඳ පැත්ත අල්ලගෙන ඒ කරන වැඩේ අගේ වෙලා හැමෝගෙම දායකත්වයක් මේකට ලැබෙනවා නම් මේ වැඩසටහන මීට වැඩිය හොඳට කරන්න පුළුවන්. අපි ඔන්න ලංකාවේ කරනවා December 13 මහින්ද බණ්ඩාරයන් නිර්මාණය කරපු ගීත ඔක්කොම ගායනා කරන්න ඔරිජිනල් සිංගර්ස්ලා. මොකද අපිට මෙහෙට ඔරිජිනල් සිංගර්ස්ලා ගේන්න බෑ.
0: අනිත් එක මේකේ මේ මේ ඔබේ පරමාර්ථයත් වෙනස්නේ. ඉතින් මේ මේ කීබෝඩ් වීරයෝ ඉන්නව හතර වටේම. ඒගොල්ලන්ට තියෙන්නේ ඩ්‍රින්ක් එකක් දාගත්තාන් පස්සේ කීබෝඩ් එකේ ඉතින් හැලි ලියන්න පුළුවන් තමන් එහෙම තමයි. ඉතින් ඒ වගේ අය කතා කරන දේවල් පිළිබඳව අපි ඇත්තටම සැලෙන්නට හොඳ නෑ. මේක ඉතාමත්ම හොඳ ගමනක්. ඉතාමත්ම උතුම් අරමුණකින් කරන වැඩක්. ඒ නිසා මේ ගමන ඉදිරියට මෙයා යුතුයි කියන එක තමයි අපේ නම් හැඟීම.
3: මේ ඉලංකයලා තියෙන දැන් මෙහෙ වැඩක් කරන්නේ ආර්ථික ප්‍රතිලාභයකින්නේ. දැන් අපිට මේ ඉන්ද්‍රජිත්ගෙන් එක හම් වෙන්නේ නැහැ නේද? මේ දවස්වල කරපු හැම ප්‍රෝග්‍රෑම් එකම බැලුවාම යාගේ යා ලොකු හෝල් එකක් පුරවන්න බලාගෙනවත් මහා ලොකු ප්‍රචාර වාසියක් අරගෙනවත් එහෙම දෙමක නැද මම ඉතා මම දැන් මෙන්ටෝ මේ මහත්යනවා කිව්වා මම නිකමට නිකන් දැම ළමාගි වගේ කිව්වා නේද ඔයාලට මේ මේ ටික ඒ කියන්නේ මම මෙයාගේ ළමා ගීත සම්බන්ධයෙන් මේ දෙමළ ගීතිකුත් ලියලා තියෙනවා
2: දෙමළ
3: ගීතිකුත් තියෙනවා හරිද ඒ කියන්නේ ගොඩාක් මම කියෝලා කියෝලා මං හරි මේ තෘප්තියට පත්ලා හිටියේ මට හිතුණා දැන් මගේ අදහසනේ පොඩි එකක් දාන්නකෝ මේ මේ කියන්නේ මම දන්නේ නැහැ ෂුරු මෙහෙදි ඉන්නේ කියලා ඕස්ට්‍රේලියාවේ
2: අපතේ නෑ කැනඩාවල
3: කැනඩාවල ඉන්නේ නේද ඔව් තිටියනම් හරිම අපූර්වයි මොකද ඒ කාලේ අපිට ළමා කාලේ ඒ සාහිත්‍ය ලබා දුන්න කට්ටිය. ඉතින් ඒ ඒක තියෙනවා. සාහිත්‍යජිත්ලා එහෙම මේ සල්ලි පස්සේ බලාගෙන දුවල ගිහිල්ලා ඒක ආර්ථික ලාභයක් කරගන්න මේ මහා ලොකු සම්දර්ශනයක් කරනව නෙමෙයිනේ. ඒතර මේ මහත්මයට උපහාරයක් වෙනවා. ඔහුගේ නැගීමක් වෙනවා. නොදන්නේ කීදෙනෙ දැනගන්නවද? දැන් කවුද දන්නේ පෝල් ෆ්‍රෙන්ඩ්ගේ ගොඩගොඩේ මල්ලෙන්ලා අපි කොහෙද කියලා? මෙතුමාගේ නිර්මාණයක්ද
1: කියන්නේ? මම ඒ ගීතේ ඔබේ කියලා මම දැනගත්තෙත් මේ වැඩසටහනට මම ලෑස්තුනාට පස්සේ. අමේ ගීතේ ලංකාවේ වාදනය කරලා ඇති ඕතල පෝල් පනාන්දු මහත්තයාට මම වාදනය කරලා තියෙනවා. හැබැයි මම ඒක ඔබතුමයි කියලා දැනගෙන හිටියේ නැහැ.
3: ඒක තමයි.
1: ඉතින් මේ ශේස්ත්‍රේ අපිත් දන්නේ නැහැ කියන්නේ.
2: ඔව්. උගක් කියන්නේ දන්නේ
1: නැහැ. සාමාන්‍ය රසිකයෝ ගැන කුමාර කතා
0: කරා මෙහෙම දැන් මේ වැඩසටහන් හැම එකකටම එනකොට ඉන්ද්‍රජිත් වික්‍රම මාත් එක්ක කතා කළා ගීතේව නෝ මේ ගීත ටික තමයි මේ ගායනා වෙන්නේ කියලා. ඒව දැක්කහම තමයි අපිට මතක් වෙන්නේ. ෂා මේ ගීතය ලියලා තියෙන්නේ මෙයාද මේ ගීතේ සංගීතවත් කරලා තියෙන්නේ මෙයාද කියලා ඒ තරමටම මේ නොදන්නා පිරිස් ඉන්නවා. ඉතින් ඇත්තට මේක ඉතාමත්ම හොඳ කාර්තව්‍යයක් මේ මානෝගේයු මගේ ගී කියලා කියන මේ වැඩසටහන් මාලාවම. ඒක නිසා අපි ඒකට අපි ඉතසිතින් සුප්‍රාර්ථනා කරනවා මේ ගමන ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන කියලා. ඔබතුමාට මේ වගේ උපහාර උළෙලවල් කොපමණ විතර සංවිධානය වෙලා තියෙනවද?
2: මේටි සල මේ මෙවැනි ටයිප් එකක් කළා නෑ. මේ ශෛලිය එකක් කළා නෑ. මට උපහාර ලැබිලා තියෙනවා. ගුවන් සංස්ථාවේ මට උපහාරයක් කරුවා.
1: ලැබෙන්න ඕනේ.
2: ලැබෙන්න ඕනේ. ගුවන් සංස්ථාවෙන් සම්මානයක් හම්බුණා. අපේ කතෝලික සභාවේ දෙන ධර්ම මේකට සම්මානයක් ඒක හම්බුණා. ඒක හම්බුනේ 60 අවුරුද්දට ගිය අවුරුද්දේ. මේ කලකට පෙර බෙත්ලෙම 60ට හම්බුනේ ඒක. එතකොට මේ ඒ වගේ ITN එකේ මම අබායමත් ඇවිදින් කියලා වැඩසටහන ගෙම තිබුණා සීරසේ මොකද සජ්ජායන
3: වැඩසටහන
2: කරා. නමුත් මේක වෙනස්. මේක වෙනස්. මේක වෙනස් කියන්නේ මේකේ සංකල්පයත් වෙනස්.
0: මේ මන්ට මේක පළවෙනි වතාවට ඔබතුමාට මේ වගේ
2: අක්කම් මේ සීරසේ සජ්ජායන එකේ ඒගොල්ල තෝරගත්තේ ඒගොල්ලගේ හැමදාම ගායනා කරන කට්ටිය තමයි ගායනා කරන්නේ. හරිද? අනිත් එක හුඟක් විතර තෝරන්නේ ඒගොල්ල කැමති කීයද? මම කැමති මම කැමති මගේ ජනප්‍රිය ගීත නෙමෙයි තමයි
1: මම කියන්නේ එතුමාට කිව්වා ගීත ලයිස්ස අපිට එවන්න
2: කියලා. ඔව් ඒකයි
1: තමයි අපි
2: තෝරගන්නේ. ඒක එකක් අනිත් එක මේ විදේශ රටක ලංකාවේ මේ කලා ශිල්පියෙක් ගෙනල්ලා මේ ඒ ඔඩියන්ස් එකක් ඉස්සරහා ඊට කර මම කවදවත් ලැබිලා නැහැ. මම හිතන්නේ උගදෙනට ලැබිලා නැහැ. අවස්ථාව ලැබිලා නැහැ.
0: නෑ බොහොම පිරිසක් කියනවා ඒ ජීවිතේ ලැබිච්ච පළවෙනිම අවස්ථාව තමයි මේක කියලා අපිත් එක්ක කතා බහ කරනවා ප්‍රසංගයේ ඇතුළතදී අපි කතා කරනකොට අපිට දැකලා තියෙනවා සමහර අයගේ දෑස් වලට කඳුළුත් ඉනනවා මේ වගේ දෙයක් පිටරටකවල ඉඳලා මේ කරන දේ.
2: ඒකද මම මේ කියන්න කැමති මේ මාත්මයා කිව්ව කතාවට නිර්මාපකයෝ බො පොඩ්ඩයි විචාරකයෝ බොයි. විචාරය කරන විවේචනය කරන මිනිස්සු ඉන්නවා හරියට. ඒක මම ඒක දන්න දෙයක් නෙවෙයි ඕනම දෙයක් පටන් ගත්තොත් විශේෂම අලුත් දෙයක්. අලුත් දෙයක් පටන් ගත්තොත් විවේචනය කරනවා මේක මෙහෙම නෙමෙයි වෙන්න ඒකට අතහිත දීම අඩුයි. ඉතින් මම කියන්නේ ඒක පොඩි ෂෝට් කමින්ස් තියෙනවා නම් දුර්වලතා තියෙනවා නම් අයියා මේක මෙහෙම හරි ලස්සනයි මේක මෙහෙම යෝජනා පිළිගන්න ඕනේ නිහතමානීව පිළිගන්න ඕනේ දැන් නිහතමානී පිළිගන්නවා කියලා අපි දන්නවා අපි අපිත් එක වැඩ කරන්නේ සයකට මේක එහෙම නෙමෙයි විවේචනය කියලා කියන්නේ කෙලින්ම සිතබඳ දැමීම කඩා දැමීම ඒක තේරෙන තියෙන ද්වේෂය ඒක හොඳ නැහැ
0: සා ඊරිසියාවක් තියෙනවා
2: මේ ඔව්
0: අපි දකින්නවා සමහර අය ඇත්තටම සමහර අය මේ වගේ ප්‍රසංග වලට ගීත ගායනා කරන්න අවස්ථාව නොලැබීම ගැන තිබෙන පස්සැවිල්ල නිසාත් සමහරට විවේචන
2: කරනවා
0: වගේ දේවල් තියෙනවා. ඔබතුමාගේ මේ දවස්වල මොනවද කරන වැඩ කටයුතු තාමත් මේ ගීත ශාස්ත්‍රයේ
2: තාමත් මම නවකයන් හුඟකයන්ට මේ ගීත නිර්මාණය කරනවා. හැම මාසෙම වගේ කොහොමද රෙකෝඩින් මම දෙකක් විතර කරනවා. පහුගිය අවුරුද්ද වගේ අතුරත මම කරා. ඒවට අලුත් ගීත මම ලියනවා සමහර පද මාලා වලට මම තනු දානවා. ඒවය කරනවා. මේ මෑතකදී මං වෙන කෙනෙක්ගේ තනුවකට පදමාලා ලිව්වා ඒ විදිය හැම දෙයකම තාමත් මම සජීවීව සහභාගී වෙනවා රෙකෝඩින්ග්ස් කරනවා තාමත්
0: කරනවා ඉතින් මේ මම ඔබතුමෙන් අහන්නේ මේ ඔබතුමාව මම හඳුනාගන්න දැන් යුග ගණනාවක් තිස්සේ මේ අපේ ශ්‍රාවකයන්ට එහෙම නැත්නම් අපි මේ කලා ලෝකේ ඉන්න අයට උදව් කරන කෙනෙක් විදියටනේ එදා ඉඳලා අද දක්වාම ගත්තාම රසඥතාවයේ වෙනසක් තියෙනවද දැන් ඉන්න පරපුරේ සහ එදා පරපුර
2: මෙහෙමයි දැන් ඇත්ත වශයෙන්ම මෙලසක් කියන්නේ මේක රසාඥතාවයේ එදත් හිටියා මේ හොඳට හොඳදේ හොඳ ගියද කැමති නැති කට්ටිය බාල දෙයට ගිය කට්ටිය අදත් ඉන්නවා මේ නමුත් මෙහෙම දැන් අද සංගීතය ගැන දැනුම තියෙනම් වැඩි සංගීතය පිළිබඳ දැනුම තියෙනම් වැඩි අපේ කාලේට බොහොම පොඩ්ඩයි වාදනයට බොහොම දක්ෂයන් ඉන්නවා සංගීතයට බොහොම දක්ෂයන් ඉන්නවා ඒ කියන්නේ කෝඩ් වර්ක් හැම දෙයක්ම දන්නා ඉන්නවා හැබැයි නිර්මාණය කරන්න අඩුයි නිර්මාණ ශක්තිය තියෙනම් අඩුයි අන්නේක තමයි මම දකින්න දේ. දැන් ඒ කාලේ අර කිව්වාගේ නිර්මාණ ශක්තිය කියන එක මම මේ සංගීතවි විතර නෙමෙයි සාහිත්‍යයේත් මම ඒක දකිනවා.
0: හැමතැනම.
2: ඔව් සිනමාවෙත් දකිනවා. ඒ නිර්මාණ ශක්තිය කියන එක තමයි නැතිලා තියෙන්නේ. ඒ මොකද ඒ කාලේ මම හිතන්නේ තිබුණු රටේ පසුබිම නව පොත් කියවනවා සාහිත්‍ය ඇසුර තිබුණා. අපිට තිබුණා. මම වේදිකා නාට්‍ය ගල්ලා තියෙනවා. මම චිත්‍ර කතා වලට කතන්දර ලියලා තියෙනවා. මම නවකතා ලියලා තියෙනවා. එතකොට දැන් අපි මේ සාහිත්‍ය ඇසුර කරානේ. එතකොට අපේ දැනීම වැඩි මම දන්න තරමට පැරණියන් උගක් එහෙම තිබුණා.
3: මම අහන්න ගියේ මේ රංගපෑම ගැන. මම කිව්වා. ඔව්. නාට්‍ය කීවිත රංගපෑමද?
2: නාට්‍ය නම් මම වැඩි රංගපාන අර මුල් මම නිර්මාණ කරපු නාට්‍යවල මුල් නාට්‍යවල මම රංගපෑවා. ඊට පස්සේ මම රංගපෑමෙන් ඉවත් වෙලා නාට්‍ය රංගපෑමෙන් ඉවත් වෙලා මම නාට්‍ය රචනය සහ නිෂ්පාදනය කළා මට මේ හොඳම නාට්‍ය සම්මානෙත් හම්බෙලා තියෙනවා.
3: කෙටි
2: නාට්‍යවලට. කෙටි නාට්‍ය දීපව්‍යාප්ත කෙටි නාට්‍යවලට. ඒක හොඳම රචනය හොඳම නිෂ්පාදනය වෙස් කැන්ඩි මේ දුනම හම්බුනේ ඒ නාට්‍ය මම රඟපෑවේ නෑ මම මුලින් කරපු නාට්‍ය වල මම රඟපෑවා මොකද මට තේරුණා මම රඟපෑම නෙමෙයි මගේ මේක ඊට වඩා වෙනස් දෙයක් කියලා මම තේරුම් ගත්තා මම ඒකේ අයින්ුණා
0: මේ දැන් මේ වැඩසටහනට ඔබතුමා එනවා කියලා කිව්වහම කනිෂ්කයි මායි සාකච්ඡා කරානේ මේ වැඩසටහන සම්බන්ධයෙන් එතකොට කනිෂ්ක මට කියපු දේ තමයි මේක අපිට පැයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාත්‍රිකාවක් නෙවෙයි මේ එක ශේස්ත්‍රයක නොවේයි ශේස්ත්‍ර ගණනාවක මේ දක්ෂතා තිබුණ කෙනෙක් තමයි එතුමා ඒ නිසා මේ අපිට මේ එක තැනක් විතරක් අල්ලගෙන කතා කරන්න හම් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ ඔබතුමා ගැන කතා කරනවා නම් බොහෝ වෙලාවක් කතා කරන්න පුළුවන්. ඔබතුමා කරපු නිර්මාණ බොහෝ අපිට මේ රස විඳින්න පුළුවන් වගේම කතා කරන්න පුළුවන් කියන එකත් කිව්වා. ඉතින් ඒකට තමයි හොඳම මේ උදාහරණ මේ වෙලාවේ නාට්‍යවලයි.
3: අනිවාර්යයෙන්ම. නිකන් අපි මුලින් සාකච්ඡා වෙන කාලයකට යනවා නම් ඒ කාලේ සමකාලීනයන්ගේ තිබුණ මේ කොහොමද ඕගොල්ලන් අතර තිබුණ මේ බැඳීම
2: දැන්
3: මොකද ඕක වෙනම ශානරයක් නේ කණ්ඩායම් සංගීතය කියන එක
2: දැන් ඇත්ත වශයෙන්ම මන්ද නැහැ වෙස්ටර්න් ෆීල්ඩ් එකේ නම් අපේ අතර ලොකු සමගියක් තිබුණා ඒ කාලේ ඒක දැන් සමහරයන් හිතනවා ක්ලැරන්ස් වි මම එකම යුගයේ එකම සමකාලීන ක්ලැරන්ස් මගේ නමුත් අපේ අතර තිබුණේ තරංගයේ සංගීත තරංගය විතරයි අපේ අතේ තරංගයක් තිබුණේ අපි එක එකකට උදව් කරලා තියෙන දැන් මගේ මේ ගැහැට රෙකෝඩින් එකට ක්ලැරන්ස් විජයවර්ධනගේ රූප ගෝල්ඩ් එකෙන් මම බැකින් ගන්නෙ. ක්ලැරන්ස් විජයවර්ධනට අඬ ගහලා මම ක්ලැරන්ස් විජයවර්ධනගෙන් අහනවා මේ මම රෙකෝඩින් එකක් කරනවා මම මියුසික් කරන්නේ මම මෙලඩි එක හදලා තියෙන්නේ. එනවද බැකින්? ප්‍රශ්නයක් නෑ. ප්ලේ කරනවා. දැන් මේ මොකද මේ අයිබෝන් සයනෝරා කියන ජෝතිපාල කියපු ගීතය රෙකෝඩ් කරන දවසේ මේ ගිටාර් ගහන රිදම් ගිටාර් ගහන හිටිය ඩයිමන්ඩ්. ගුවන් විදුලි එදා නිවාඩු දෙන්න බැරුව ගිහලා ආවේ නෑ. බලාගෙන ඉඳලා ක්ලැරන්ස් රුඩියට ඇවිල්ලා මොකද වැඩකට? ක්ලැරන්ස් විජයවර්ධන මගෙන් ඇවිල්ලා අහන මොකද ප්‍රශ්නේ එන්නේ ඩයිමන්ඩ් මං ඕන රිදම් ගන්න එහෙම කරනවද මිනිස්සු අන්න ඒ වගේ බැඳීමක් තිබුණා ඒ කාලේ මේ අන්න ඒ බැඳීම තිබුණා හැබැයි පොඩ්ඩක් අපේ දුරස්කමක් තිබුණා ඔරියන්ටල් ෆීල්ඩ් එක අපි අතර වෙස්ටර්න් මොකද සියලු දෙනා නිසා නෙමෙයි හැම දෙනෙක නිසා නෙමෙයි සමහර ඇහැන්ගේ මේ පොඩි බයක් තිබුණා මේ තුප්පරි සංගීතය කියලා අපි කියන කණ්ඩායම් සංගීතය මේ අපිව පොඩි ගුවන්විදුලියට බොඩ්ඩක් කියලා සින්දු තහනම් කරන තත්ත්වයටත් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක නිසා පොඩි හැමින කණ්ඩායම් සංගීතය මේ අපිව පොඩි ගුවන්විදුලියට බොඩ්ඩක් කියලා සින්දු තහනම් කරන තත්ත්වයටත් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක නිසා පොඩි

0: ඕනේ අපි මෙලඩි හදන්නත් ඕනේ ගායනා කරන්නත් අපි මයි මේක පවුලේ විදියට අපි ප්‍රතිපත්තිය කැඩුවා අපේ අම්මම කිව්වා මෙන්න විශේෂ ගායිකාවක් කියලා උර සින්දුවක් කියන කැමති කියනවා ප්‍රතිපත්තිය පැත්තටලේ අවදාර සින්දුවක් කරමු අපි ආන්නෝ ඒක ඒ වගේ දේවල් සිද්ධ වුණා සුජාතා පිටක සින්දුවක් කිව්වා එතන රුක්මණී දේවී නෙවිල් එක ගිහලා රුක්මණී දේවී කොහොම අග්‍රගණේ ගායිකාවක් නෙවිල් එක ඒකතරත් කණ්ඩායම් ගීත කියනවා ඉතින් කියන්නේ ඒ වගේ යම් කිසි එතුවීමක් තිබුණා හැබැයි පසු කාලෙකදී මම දන්නවා කණ්ඩායම් ගීතෙන් උග කාබාසය මේ ඔරියන්ටල් ෆීල්ඩ් එකට ආවා නන්දමාලික සින්දුවලට තියෙනවානේ සරුදනි දන මහරය වගේ සින්දුවල තියෙනවානේ හන්ද කණ්ඩායම් ගීතවල ආභාසය තියෙනවා ඇවිල්ලා තියෙනවා උගක් ආවේ ඒ කියන්නේ එහෙම තමයි ඕන දෙයක් අලුතෙන් එනකොට ප්‍රතික්ෂේප වෙනවානේ දැන් බයිලාව බලන්න වොලී බෙස්ටියන්ගේ බයිලාව එනකොට කපරිඤ්ඤා කවුද බයිලාකාරයෝ කිව්වා දැන් අද කපරිඤ්ඤා පාවිච්චි කරනවානේ අදත් ඔලිබස්ටින්ට බැන බැන හරි අදත් අර කිව්වා වගේ දෙකක් දැම්මම ඔලිබස්ටින් බයිලනේ කියන්නේ නේද? ඉතින් ඒක ඒක මම කියන්නේ ඒක ඒකත් අගේ කළ යුතුයි.
1: මට හැමදාමත් තිබෙන ප්‍රශ්නයක් මම එකපින් අහන්න. ඔය වකවානුවේ ඔය බටහිර ස්පැනිෂ් එහෙම නැත්නම් ඔය අපි කියන්නේ කැලිප්සෝ කියන එක වචන හරි මන් දන්නේ. කොහොමද ඔක ලංකාවට මේ ඕගොල්ලන්ට ආවේ? ඔක් කොහෙන්ද මේ අපේ රට රෝග මේ ඔය
0: නෑ අතසම ඕක
1: පිබිදීමක් වුණා
0: ලැටින් ඇමරිකන් ඒ තැන් වල ඇති වෙච්චයක් නෙමෙයි කැලිප්සෝ මියුසික් කියන්නේ උතර කැලිප්සෝ අතසම කැලිප්සෝ කියන නම වැරදි කණ්ඩායම් ගීත කියන කැලිප්සෝ නමද
1: වැරදි
0: ඒක වුණේ මේ නොයල් රන්සිංහ ගෝල්ෆිස් හෝටල් එකේ දවසක් සින්දු කියන්න යනකොට සුද්දෙක් ඉඳලා තියෙන්නේ ඒගොල්ලෝ පන් තොප්පි දාලා අර ඔක්කොම ගිටාර එක ගහලා යනකොට දැන් මේකට ඇඩ්වර්ටයිස් කරන්න ඕන නිසා එයා දාලා කැලිප්සෝ ශ්‍රී ලංකන් කැලිප්සෝ මියුසික් කියලා එදා ඉඳලා කැලිප්සෝ කියන පටන් ගත්තා කැලිප්සෝ නෙමෙයි කැලිප්සෝ වලගේ මියුසික් කියන්නේ අර හැරි බෙලොෆොන්ටෝ එහෙම ගායකපු ඒ ස්ටයිල් එකක් තියෙනවා ඒක නමුත් අපේ ලංකාවේ කණ්ඩායම් ගීත කියලා අපි අඳුනන්නේ දැන් කණ්ඩායම් ගීතවලත් කණ්ඩායම් ඔක්කොම එක වගේත් නෙමෙයි අපි ඔක්කොම කණ්ඩායම් ගීත තමයි නමුත් ගීත වෙනස් ශෛලියෙන් වෙනස් දැන් ධර්මනාත් සහෝදරයන්ගේ ගීත හඳුනන්න පුළුවන් මූන් ස්ටෝන්ස්ලා ගීත නෙමෙයි කියලා නේ ක්ලරස්ගේ ගීත වෙන වෙන මූණුවරක් නෙවිල්ගේ ගීත අනිකර වෙන මූණුවරක් ලාබම්බර්ස්ලාගේ වෙනම හඳුනන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ ඒ හතරක් තිබුණා නෙන්නේතාවයක් ඒ ස්ටයිල්සුත් එමයයි දැන් නෙවිල් සරුන් ඇඳේ නැහැ නොයල් රණසිංහ බැටික් සරම ඇඳලා පන්තොප්පිය දැම්ම අපි ඇඳේ නැහැ කවදා ධර්ම සහෝදරු කවදාවත් සරුන් ඇඳේ නැහැ අපි කලිසම් නෝමල් කලිසම් ගීත ඇඳලා අපි දැන් කරේ දැන් අපි ගැහුවේ රබානේ අනිත් ඔක්කොම ගැහුවේ කොංගෝ එක කොංගෝ එකේ එහෙන් ආපු ආභාසයක් අපි කොංගෝ එක ගත්තේ නේ අපි රබානේ ගත්තා අපිට ඕන තමයි දේශීය පැත්තලට අපි රබානේ ගත්තා ඉතින් ඒ වගේ අපි අතර වෙනස්කම් කණ්ඩායම් ගීතය ඇතුළත් අපි වෙනස්කම් කරා වෙනස්කම්
2: බොහෝ දේවල් කතා කරන්න තියෙනවා
1: ඉන්ද්‍රිය තව රහස් ගොඩක් මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එකේදී නේද එන්න හැමෝම 29
3: චිත්‍රපටියකුත් නිර්මාණය වෙයි නේද
1: චිත්‍රපටිය ඒක තමයි අරකම
0: කියන්නේ යෝජනාවක් කියලා තිබුණා ඒකේ Facebook එකේ
2: අද ඒක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක හැබැයි මේ
1: සමහරවල් නම් හිතනකොට බයත් හිතෙනවා
3: නෑ මං හිතනවා ඒවා මේ කෙරෙනව නම් හොඳයි මෙතුමන්ලත්
1: ඉන්න
3: ඉන්න කාල සීමාව තුළ වෙනව නම් හොඳයි එතකොට බොරු හද හද ගහන්නේ නෑනේ මේ මෙතුමගෙන් ඒක ඇත්තම කතාව හදලා කරයිනේ නේද
1: ඔව්
2: අතන දැන් එදාට මං හිතන්නේ අපිට මෙතුමත් එක්ක වේදිකාවේ කතා කරන්න හැකියාවක් ලැබුණ ඊට පස්සේ එන අයට ප්‍රසංගයෙන් පස්සේ ඕනම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් සහ මේ වසර ගණනාවක් තිස්සේ අපේ සංගීත ශාස්ත්‍රයේට දැවැන්ත මෙහෙයක් කරපු කෙනෙක් එක්ක කතා කරන්න ලැබෙන එක මං හිතනවා අපේ ප්‍රේක්ෂකෙන්ට ලැබෙන ලොකු අවස්ථාවක් මේ මෙල්බර්න් නගරේ ඉන්ද්‍රේ මෙහෙමයි දැන් සමහර ඒවා තියෙනවානේ මේ සංගීත ප්‍රසංග දැන් විශිෂ්ට ගායකයෝ වෙන්න පුළුවන් ගායිකා වෙන්න පුළුවන් ඇවිල්ලා සින්දු කියලා යනවා. නමුත් මේ වගේ ශාස්ත්‍රයට දැවැන්ත මෙහෙමක් කරපු අය අපි ළඟට ගෙනල්ලා අපිව මුණගස්සන එකම කොච්චර ලොකු දෙයක්ද?
0: නේද තමයි ඒක. ඒක ඒකයි අගේ පිළිතුර.
2: ඒක අගේ කළුතුම දෙයක් නේ. නැත්තම් ජීවිතේට අපිට හම්බෙන්නේ නැහැ.
0: සම්බන්ධය ඔව්.
2: අපිට ආයමත් ජීවිතේටත් හම්බෙන්නේ නැහැ මේ ඔබතුමාව මේ ඉන්ද්‍රේ වික්‍රම ඇතුළු කණ්ඩායම මෙල්බර්න් වලට ගෙනාවේ නැත්නම්
0: ඔව්.
2: අපිට ලංකාවට ගිහිල්ලා ඔබතුමාව හම්බෙන්න හම්බෙන්නෙත් නෑ. දැන් මේ අපේ ගමටම ඇවිල්ලා තියෙන අපේ ගේ දොරකඩටම ඇවිල්ලා තියෙන්නේ.
0: ඔව්.
2: ඒ නිසා දැන් අපේ යුතුයකම තමයි ඇවිල්ලා බලන එක.
3: පොඩි විශේෂයක් තියෙනවා මෙතුම දැන් මෙතුම ගායන ශිල්පියෙකුත් නිසා මෙතුමා මේ සමහර රටවල සංචාර කරලා ඇති ප්‍රසංගවලට. හැබැයි දැන් මෙතුමගේ නිර්මාණත් අරගෙන මේ එන්න පළවෙනි
2: ප්‍රසංගය.
3: ඒක මං ගැරන්ටිඩ් මං දන්නවා ඒක. ප්‍රේරිත වෙන්නේ නෑ මෙහෙ විතරයි වෙන්නේ.
0: ඔව්.
3: එතකොට සමහර ශිල්පීන් ඔබ අපි කවුරුත් දන්නවා මේ විදේශ ගමන් බලපත්‍රයත් හදන්නේ මේ ප්‍රසංගේ
2: වෙනුවෙන්.
0: නිල්ලාර ගමගේ නේද?
3: මේ ප්‍රසංගේ වෙනුවෙන් තමයි ඔවුන් ගමන් බලපත්‍රය හදන්නෙත් ඒ
0: කියන්නේ ඡන්දසත් එහෙමයි නේ
3: ඔව්
0: ඔව් ඡන්දසත් එහෙමයි
3: රටකට
1: ගිහිල්ලා නැහැ
3: තමන්ගේ ප්‍රසංගයක් වෙන්නේ ඉතින්

0: ඇත්තටම මෙතුම ඔයා කිව්වා වගේ දැන් මේ මෙතුම ගැන අපි කතා කරනකොට මේ දැන් මේ කතාව අහගෙන ඉන්නකොට මයිකල් ජැක්සන් ලගේ අතීතෙත් ඕකම තමයි. හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ල කතා කරපු භාෂාව සහ ගීත ගායනා කරපු භාෂාවින්ද මහ විශාල ඔඩියන්ස් එකක් හිටියා. අපි මේ මිලියන 20ක වගේ පොඩි ඔඩියන්ස් එකකට මේ අපි කතා කරන්නේ. ඉතින් මේගොල්ලත් මං හිතන්නේ ඒ යුගෙම නිර්මාණය කර මේ නිර්මාණය වෙච්ච ශිල්පීන්නේ මේ ඒ යුගෙම ඇති වෙච්ච අය. ඒ වගේ රටවල ඒ භාෂාවෙන් ගීත ගායනා කරා නම් මේ අපිට අද මෙහෙම
1: හම්බෙන්නේ නැහැ
0: අපිට මෙහෙම ඉඳගෙන. එච්චර දක්ෂ එච්චර යුගයක් නිර්මාණය කරපු ශිල්පී.
1: ඔය මම විශ්වාස කරනවා
0: අර මේ මයිකල් ජැක්සන්ගේ එතුමගේ අතීතයත් ඔය වගේම තමයි ඔය ලේබල් වලින් කතා කරලා සින්දු අපිට බෑ කරන්න කියලා ආයිතව කට්ටියක් කතා කරලා සින්දු කළා ඔය විදිහම තමයි. ඔය වගේමයි.
1: මම විශ්වාස කරනවා මේ සෙනසුරාදා බැංක්සියා රංගශාලාව අතුරු සිදුරු නැතුව පිරි ඉතිරි යයි ඔබතුමාට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා මෙල්බර්න් නගරේ. එදාට එයි ඔබතුමාව මුණගැහෙන්න. ඉතින් බොහෝ දුරකතර ගෙවාගෙන මේ රාත්‍රියේ දැන් රාත්‍රී 10ත් වෙලා නිදි වරාගෙන අපිත් එක්ක එකතු වීම ගැන ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා.
2: සතුටක්.
1: ප්‍රසංගය සර්වප්‍රකාරම
2: සතුටක්. ඔව් ඇත්තටම මොකද මේ වැඩසටහන සම්බන්ධයෙන් කතා කරන්න පූර්ව මේකක් විවේචනයක් දුන්න එක හොඳයි. මේ විස්තර සටහනක් උතර සූදානම් වල මේක අහන්න හවන්දන කට්ටිය යම් දෙකට සූදානම් වෙලා නැන්නේ. මට අවසාන වශයෙන් කියන්න තියෙනවා මෙතුමත් මගේ නිර්මාණයට සහභාගී වෙලා තියෙන සංගීතේ
1: ඉන්ද්‍ර
2: මේ වාදනයේ එක්තරා
0: දවසක. ඔව් මොකද එතුමා මේ ඒගොල්ල ගොඩක් නෝට්ස් ලියන්නේ නැහනේ ගොඩක් ඒගොල්ල මේ ගීත හදන් එන්නේ එහෙම ඇවිල්ලා කටින් කියනවා එහෙම. ඉතින් සමහර වෙලාවට මං පහෝදා රෙකෝඩින් තිනකොට මෙතුමා මට ඇහිලා කියනවා ඇහිලා කලින් දවසේ නෝට්ස් ලියන්න කියලා. එහෙම අතීතයක් තියෙනවා ඉතින්.
1: හොඳයි අපි එහෙමනම් සමුගන්ටයි සූදානම් වෙන්නේ. මොකද රාය 10ට ඊළඟ වැඩසටහනට මැදිරිය බාර දෙන්න තියෙන නිසා මිල්රොයි ධර්මරත්න ආදරණීය කලා ශිල්පියනන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද රාත්‍රිය අපිත් එක්ක එකතු වුණාට 29 වෙනිදා ලබන සෙන්සුරාත් තියෙන ප්‍රසංගය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාට නිදොක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
2: ස්තුතියි.

ගීත සමගින් ඔබෙන් සමුගෙනනවා ලබන සවුන්දත් හරියටම රැ 8ට අපි එනවා ඔබව සොයාගෙන එතෙක් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහීම සතියක් අයිබවන් වාසනාවන්.